0: දීනී හේලුන් තෙරිකන් ඉතුරු කොද්දනී නුවදිහ මෙගහර්ට්ස් දීනු ගැටු
1: කීත් කුරුවන්ගේ දිවිහි තර්ජමා
2: කීරිත් ගුරුවන්ගේ දිවෙහි තර්ජමයි මියදු ගෙනස්තේනි සූරතු ආල ඉම්රාන් සතේක ෆස්තොලස් නුවවන ආයතුන් පශායගෙන් සූරතු නිසා පශායගෙන් ඒ සූරතුගේ 21 වන ආයතුගෙනියලා තර්ජමා විදාළු දිවාවාවනි ඩොක්ටර් මොහම්මද් හනීෆ්

ඒ තියබෑ මිහුන්ගේ ඇත්තකුන් ඉස්කුල කන්තවගේ සබබුන්නේ අදි හම කශවරුන් අල්ලාහි අලුතකුන්නං අනියා විරුවේ වොඩිගෙන්වා කලහුකම්ගා වොඩිගෙනෙන්නුවේ.

එවරෙන් කලේගිෆාන් දෝකුල නැම දෙනවඩා ගන්නවාශ ෆහෙ හම කශවරුන් කලේගිෆානුගේ කුරින් වෙච් රසූලුන් දෝකුල වූවේ එබේ කලුම් වඩාගති ෆාළුවගෙන් හොරි හෙකිතකායි ලිව්වා ෆාවා ෆැෆුත්තකායි අලිකුරණිවි ෆොතායිගෙන්නේ.

උදාතකයි නෆ්සුතකා මෙදුගා තියබෑ මිහුන් ඉම්තිහානු කුරවානකං කශවර අදි තියබෑ මිහුන්ගේ කුරින් ෆොල්ලිබුණු මිහුන්ගේ කිබයින්නායි ශරීකු කුල මිහුන්ගේ කිබයින් ගිනවගෙන්වා උඳගූත එබහී නුරුහෙවේ බස්ත තියබෑ මිහුන්නං ඉවේනකං කශවරේ තියබෑ මිහුන් කෙත්තිරවේ තක්වා විරවානම දන්නාශෙ ෆහේ හම කශවරුන් එකංකම් වනී අසුම් කණ්ඩ අලං ජෙහේ කන්තත්තවග තෙරෙන්නේ.

එහෙනෙකමක් එවරින්ගෙ වෙරි රස්කලාන්ගේ තක්වාවෙරවි මීහුන්න එතන්තාගේ දසුන් කෝරතන් හිඟහිඟා හුන්න ස්වර්ගතන් හුට්ටේ එතන්තාගා එවරින් අබද දෙමිතිබේ හාලුගේ

0: මීහුන් දූ කුලතකතීග තෙරෙන් ෆිරහෙනුන්න බයිවෙ අදි මයිම් බෆයින්නායි තිමාගේ මීහුන් දූ කුලතකතීග තෙරෙන් අංහෙනුන්නක් වෙස් බයිවේ. එ දූකුලතකතීග තෙරෙන් මදු එච්චකුන්නායි ගින එච්චකුන් වෙස් කඩ එළිගෙන්වා බයිග්ගෙ කොතුගේ.
1: وإذا

නිකමැති දරින් කොළෙන් එවරෙන්ගේ ෆහතත් දූකුල නම එකුදින්ගේ මච්ච බිරුවතිවා පදෙන් එවරෙන් අල්ලාහ බිරුවතිවා හොෂකමේ අදි එවරෙන් අල්ලාහ තක්වා විරවා හොෂකමේ අදි ඉන්සාෆ් වෙරි සීදා බුනමෙන් එවරෙන් බුනා හොෂකමේ.

බෑමිහන් එං ඇම්බෙක් ගිජාගය එහෙෙන් ඇම්බකු බදලකුරං එදේනම එබහී එකකු වරිකොෆ්ෆා අනෙකකා ඉන්නම් කස්තු කොෆිනම අදි එ ඇම්බර් රනුගේ ගොතුන් කිතම්මෙ ගෙන මුදාතකෙ දීෆා වියස් ඒගෙ තෙරෙෙන් එච්චේ තිය බෑමිහුන් අතුනුලා හුෂකමෙ බාතුලු ගොතුග අදි ෆාලු වෙගෙන්වා ෆාෆයි කුරුම්ගේ ගොතුග තිය බෑමිහුන් එතකෙති අතුලනීහෙයේ.

0: තියබෑ මිහුන් එතකෙති අතුලානී කොම්ෆදයකුන් හෙයෙ තියබෑ මිහුන්ගේ තෙරෙන් එබ්බයකු වනී අනෙබ්බයකායකු එද්දාං කොෆයි අදි එකඹලම් වනී තියබෑ මිහුන්ගේ කිබෙන් ගද වෙගම්වා අහුදු හිෆාෆයි.
1: කීරිත් කුරවානුගේ දිවේ තර්ජමයින් දෙමෙ මිගෙනස් දිනී සූරතු ආල ඉම්රාන් සතේක ෆස්තොලස් නුවවන ආයතුන් ෆෂායගෙන් සූරතු නිසා ෆෂායගෙන් ඒ සූරතුගේ 21 වන ආයතුගේ නියල තර්ජමා විදාළු දෙපාෆාවනි ඩොක්ටර් මොහම්මද් හනීෆ්.
2: අඩුවසෝන්තිය ගෙන්දවනි තිය බේෆ්ලුන්ගේ දීනී මුර්ෂීද්
3: දීනුගේ අඩු දීනුගේ

0: නුවදිහ මෙගහර්ට්ස් දීලුකෑඩු
1: කෞෆ්සූරත් ගාහිමනේ වාහකතකා එයින් ලිබිදේ අයිබරේ තිම්මන වාහක හෙදුරුගේ ෆානා මෝසාගේ ෆානුගේ වාහක මි සූරතුගා තිම්මනේ බයන්කොත් දෙවා ෆවනී ඉල්මුගේ ඉම්තිහානෙක්ගේ වාහක මි ඉම්තිහාන් කුරිමති කුරවුණු බේකලකී එබේකලෙක්ගේ වාහක මුලි කීරිතෙ කුරවානුගා වෙස් එම්මෙ ගිනෑන් බයන්වෙගෙන් ඇස්පවා සලාම් ලෙව්වි මූසාගේ ෆාන් මූසාගේ ෆානං හීෆුළු කුරෙවුණී එම්මෙ අයිල්මු වෙරි බේකලකී එකලේගේ ෆානුකම එහෙනස් එකලේගේ ෆානම්වර අයිල්මු වෙරිකමුගා අරාහුන්නෙවි බේකලක වාකං කීරිති අල්ලාහ බයන් කොද්දෙව්වුගුන් හෙදුරුගේ ෆානා මූසාගේ ෆානු බද්දල් කුරවා එකලේගේ ෆානු කිබෑගාවා අයිල්මෙ දෙනගතුමුගේ ශෞකුවෙරිකං නුහනු බොඩුවෙ එහෙන්කමුන් හෙදුරුගේ ෆානායකු ගෙන්දෙවුමන් එදිවඩෑගතුමුන් එකලේගේ ෆානු කුරවා කංකමුගේ හගීගේ බයන් කොද්දෙව්වුමා හැමය ෙත්තෙරි වැඩෑගතුම ශරුතු කුරබම ෆහු දෙබේෆුන් එකුගා වඩෑගෙන්නෙවි මගුමතීගා හෙදුරුගේ ෆානු කුරෙව්වි බයෙක් කංකම මූසාගේ ෆාන කෙත්තෙරි වැඩයෙන් නොගෙන්නෙවුණු අදි ඒ කංකමකී නොබෑ කන්තත්තකෙක්කම මූසාගේ ෆානු නිම්මවා එගොතත් විදාළුවේ කංකමුගේ හගීගේ මූසාගේ ෆාන ෆහුන් විදාළුවෙ දෙව්වී එකුගා වුමශා කෙත්තෙරි වුමන් නසේ හැද්දෙව්වා තකුරාරුකො දෙව්වි තිම් ෆුරුසත් ගාවෙස් මූසාගේ ෆාන කෙත්තෙරි වැඩෑ නොගෙන්නෙවුමුන් දෙබේකලුන් වකිවේ වැඩෑගතුමුගේ වගුතුගා එහිදු මූසාගේ ෆානවෙස් හෙදුරුගේ ෆානු කං කුරෙව්වී එම්මෙ රඟලක්කං එගි වැඩෑගෙන්නමොවෙස් එකුගා වුමක් ඉතුරු ෆුරුසතෙ ලිවඩෑන් නොගෙන්නෙවි එහෙන්කමුන් අයිල්මුගේ ෆිතුනෑන් සලාමෙ බුමුගේ මගකී තිමාය ලිප්පවා ඉල්මාමෙදු ෆහුරුවරිවේ එකමා බොඩාවුන්ගේ බදවුගා හිත්තිරිවුමා ಕಂಕಮುಗೆ ಹಗೀಗೆ ದಿನಗನ್ನಂ ಗದ ಅಳ ಮಸಕ್ಕೆ ಕುರುಮ ಕುರಿಮತಿವಾ ಇಮ್ತಿಹಾನುಗೆ ದತಿ ಉಂದಗೂ ವಗುತು ತಕುಗಾವೆಸ್ ಎ ಕಂಕಮ ಕೆತ್ತೆರಿವುಂಕಂ ಭಯಾಂಬೆಗೆಂದೆ ಎಗತುಂ ಕೀರಿತೆ ಅಲ್ಲಾಹುಗೆ ಇರಾದ ಫುಳಾಯಕು ತಿಮಂ ಕಲೆಗೆ ಫಾನಕಿ ಕೆತ್ತಿರಿ ಎಕ್ಕಮುಗಾ ಕಲೆಗೆ ಫಾನ ಫೆಣಿವಿಡಾಗನ್ನವಾನೆ ಕಮುಗಾ ಮೂಸಾಗೆ ಫಾನ ಹೆದುರ್ಗೆ ಫಾನ ತಕುರಾರು ಕೊದ್ದೆನ್ನೆ ವಿನಮೋಸ್ ಎ ಕಂಕಮುಗೆ ಇಲ್ಮು ಮೂಸಾಗೆ ಫಾನ ಲಿವಿಡಾಗೆನ್ ಫಾನುವಾ ಕಂಕಮುಗೆ ಮಚ್ಚ ಕೆತ್ತೆರಿವುಮುಗಾ ಮೂಸಾಗೆ ಫಾನ ಕಾಮಯಾಬ್ ಲಿವಡಾ ನುಗೆನ್ನೆ ವಿಗತು ತಫ್ಸೀಲ್ ವಾಹಗತ ಮ್ಯಾನ್ ಅಲ್ಲಾಹ್ ಕಹಫ್ ಸೂರತ್ ಗಾ ಬಯಾನ್ ಕೊದ್ದೆ ವಾಫ್ವೆ
2: ಕಾಲ ಅಲ್ಲಾಹ್ ತಆಲಾ ವಹುವ ಅಲ್ಲಾಹ್ ಫಿ ಸಮಾವಾತಿ ವಫಿ ಅರ್ಧ್ ಯಅಲಮ ಸಿರ್ರಕುಂ ವಜಹರಕುಂ ವಯಅಲಮ ಮಾ ತಕ್ಸಿಬೂನ್ ಮಾನೈ ಎ ಕಲಾಂಗೆ ಉಡುತಕ ಬಿಮುಗಾ ಅಳುಕಂ ಕುರುಂ ಹಕ್ ವೆಗೆಂ ವಾ ಅಲ್ಲಾಹ್ ತ್ಯಬಾಮಿಹುಂ ಸಿರ್ರು ಕುರಾ ಕಂತಕ ತ್ಯಬಾಮಿಹುಂ ಫಾಳುಕುರಾ ಕಂತಂ ಎಕಲಾಂಗೆ ದಿನವೊಡಿಗೆಂ ವೇ ಅದಿ ತ್ಯಬಾಮಿಹುಂ ಹೋದಾಗನ್ನ ಕಂತಂ ಎಕಲಾಂಗೆ ದಿನವೊಡಿಗೆಂ ವೇ
3: ಕಡಿಂಗ್ ಹೆಂದನು ಹೆಗ್ಗಡಿ ತಿರಿಸ್ ನೆಟ್ಟು ಮೀ ದೀನು ಕ್ಯಾಡು
4: ಮುಸ್ಹಫುಂ ಫಿಲಾವಳೆ ಮೀ ಕುರುವಾಂಕ್ಯವನ್ ದಸ್ಕೊದ್ದೆ ಮುಸ್ಹಫುಂ ಫಿಲಾವಳೆಗೆ ಸತೇಕ ತಿರಿಸುವನ ಫಿಲಾವಳು ಮಿ ಪ್ರೋಗ್ರಾಮ್ಗೆ ಕೆವಾನಿ ಸೂರತು ಅನಾಮ್ಗೆ ತಿರೀಸ್ ಹವನೆ ಆಯತು ಫಶಾಗೆನ್ ಎ ಸೂರತುಗೆ ಸಾಳಿಸ್ ಫಸ್ಫನ ಆಯತ್ಗೆ ನಿಯಲ ಮುದರಿಸಕಿ ಅವ್ಕಾರಿ ಅಲಿ ವಹೀದ್ ಅಬ್ದುರ್ರಹ್ಮಾನ್ ದರಿವರುಣಕಿ ಆಯಿಷತ್ ಫಜೀನಾ ಹಲೀಮತ್ ಸಹುದಾ ಆದಮ್ ಅಲೀಫಾ ಹಸನ್ ಅದಿ ರೌದಾ ಮೊಹಮ್ಮದ್
5: ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಮ್ ವರಹಮತುಲ್ಲಾಹಿ ವಬರಕಾತು ಮುಸ್ಹಫ್ ಫಿಲಾವಳೆ ಮಿಯದುಗೆ ಮಿ ಪ್ರೋಗ್ರಾಮ್ಗ ಕಿಯೋನ್ ಹಮಜಿ ಹಿಫಾವಣಿ ಸೂರತ್ ಅಲ್ ಅನಾಮ್ಗೆ ತಿರೀಸ್ ಹವಣ ಆಯತ್ ಫಶಾಯಗೆನ್ ಸಾಳಿಸ್ ಫಸ್ವಣ ಆಯತ್ ಗಣಿಯದ ಮಿಯದುಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಅಡವಸಹ ಹುರಿಹ ಫರಾಯತಕಂ ವೆಸ್ ಸತೇಕ ತಿರೀಸ್ ದೇವನ ಸಫಾ ಹುಳುವಾಗೆ ತಿಬ್ಬೆವಂ ಎದೆನ್ ಎಮ್ಮೆ ಫುರತಮ ಮಿಯದುಗೆ ಫಿಲಾವಳು ಮೊದಲಿಸ್ ಕ್ಯಾದೇನ ಹುರಿಹ ಕುದಿನ್ ವೆಸ್ ಅಡವ ಹಂತಿಬೇತಿ ಅಊದು ಬಿಲ್ಲಾಹಿ ಮಿನಶ್ ಶೈತಾನಿರ್ ರಜೀಮ್ بسم الله الرحمن الرحيم إنما يستجيب الذين يسمعون والموتى يبعثهم الله ثم إليه يرجعون وقالوا لولا نزل عليه آية من ربه

එකමක බිල්ත දක්කන්ත දුව හක්වෙ සඳාරනුන තේනෙ කරට බිල් ෆැම්බිල් ෆෝන් බිලකස් දහින්නවාන් හඳාම් වෙස්සුරේ වගතුම් වගුත පහිපේම දුරිකු ෆෑසාාවෙස් ට්‍රන්ස්පා කරවේ කෑගෙන් බිල් කණඩාලාප පේමට රිිකස්ට වෙස් ොනුවේ.

අදාවඇත්තරින් මකර්තක ගාපිලිය ගතමන්නේ. පැ දුනි උකුම ර්බද මතිීග බෑතිබේ මීහුන් එමිහුන් තිබෙන් එගේ ජාග දූකො ගනීම අයයි මස්සූල් ලුවමන් ඇස් නුගෙන් නම කාජිතබුණු වලීදක ඇ හික්මෙන් හදවාක තනෙන් නොතිහෙව. මිහ ග්‍රාමයග මිහිගිහිගේ කන්තවගා එත ගින හැක්මත්ත බේවේ ඒතිරෙන් බැයි කන්ත. එකේ කංහිංකුමක් තිබේ වෙරින් එමිහුන්ගේ විශ්නමයි ෆිකුරුම් හෝදා බලාපා කුරා අමුෘතකයි ඒගේ දරු තිබේ මිහුන් හිලා අමිල්ල ගොත්තන් හදා ගතුම ලිබේන දෙරයයි ගෙල්ලු දෙක්කවු. දේ ලිබේ ගන්න නියමතක නොවස් එ දිබ්මන් එකැතිීගෙන් වුන්ගේ සෝප්ත ්‍රහමය එකමගේ වගුතු ඇ සමනුවනීස් එකමන් එදුම් බොඩුකො නොමෙ දෙබා කදාගේ හඳුව නැත්කෝ තිමාමෙන්ගේ හවා නක්සුක පරාතුන් එකමක කුරමත් ලෑපීයා ලිබේ දෙරයයි ගෙල්ලු දෙක්කවු. තිනෙක් මැරස්කදාගේ එකදාගේ රසූල් බේකලනයි මෙදුකා කංහිංගවාපාවා ආදායක මගකී එරසූල්කන් අදාකුර වුන්ගා අන්න බොරතකායි මොසීබැත්තක් කෙත්තෙරි කමයක්වා උපුල්ලයෝමන් ඒ බේකලුන්ගේ දර්ජ ්ලායි මෑකම් බොඩුකුරබමේ ආහිරුගා නසුරු දෙවනි රසුල් බේකලන්න මේ එකමකු හම එවෙස් කමික්ගා දෙරේ ලිබොඩෑ නුගෙන් එක එකච්චක නසුරයි නසීවහම එකනි දුනියගේ ගොතුන් එබේකලුනයි කොරතම්බේ එකු ලිවිගෙන් මනිකුන් එබේකලුන්න තබාවානීයකී කොම්මෙහෙෙන් රයබං ඉමාම්බේ ආහිරෙන් එදේ බැකු නූනේ ඒරුන් තෙදවෙරින්නයි දොගවෙරින්නයි ඔඩි ඊමාන් තිරින්නයි මොනාපිකුන්නයි වකිනොේ රසුල් බේකලුම් ෆොනුපුම්ගේ හික්මෙන් නැති ගදානය හතරේ. ෙදවෙරි මෝමනුන්නයි මනාාිකුම් මැකදෑන් රස්කම් ලයි ස්වාමී රසූලයන් එංගෝඩිගෙන් බියස් මිපද කමින් හිංගවමුන් දෙන් එ මනාාපිකුන්න උලවේ ගොත්තකයි එවරෙන්ගේ හිතුගේ නොතාහිරුකන් දෙැතිබි මෝමිනුන්න දක්වා එමිහුම් ිබෑමිීමගේ නොබෑකම රක්කාාතිරවකින් තිබමන් හේ එරුම්ම. පහෙක් බදුරු අග්‍රාමයග මොජ්ජාති පදෑන් එලිබුණු නස්රුගේ සෝබුම් ස්ලාමන් කර ඒමාංකන් තංකොල දොයිීෆ බයි මිහුන්ගේ හිත වදිිපා වානමවා කිබුරුවෙරිකම සාපපුරබා එමිහුන්ගේ නික්කුරීගා හිප්පවා කදාගේ කිබියන් අම්රා දෙබ්බුම්. අදි මිනුවවෙස් එත හික්මති ඔහුතු හංග්‍රාමයග හිංගි කන්තපුගාවේ වල්බෝ ආදම්. ඉබුණු ස්හාක් විදාලුවේ ඔහුතු හංග්‍රාමයගේ වාකයග කුරු ආනුග ආද අන්ග්‍රාන් සූරතුන් ෆස්තුලස් ආය බේ මුසවිර්බුණු මහුදමත් මික ඉක්වාන් විදාලු වයේ තිමන් ක ජික්වාානු අබ්දුරහමාන්පුරු ආපු ිපානු ගැහිුගා දෙන්නවීමේ තියබේ එකජුම් කුරබි ඔහුතු හංග්‍රාමයගේ වාහකපුරු නිකං විදාලුව බල්ලවාසේ එක ඉක්වාන් විදාල් වයේ යිු දවත මින් අහලික තුබව ුල් මෝමනන ගාහිද දිල් ගිතාල ිතනු පරැගින් කියවමන් ගෙන්දාශ. රසවත් හම්රයිල් අසදි හම්රාවල් අසද ගංගරාම් සරමය සුර ල්ලි ඉතු රසුල ඉවාන් ඔහු ගරාමයගේ කන්තකුන් අවදි වඩාගින් මදිනෑ රුජෝය වඩාගේ දේගේ පතිසුන් එක ඉක්වාන් අරිහු හංගුරාමය වඩාගින් අසාහාවේක නෑගින් අදබුන්ගේ පාතුන් නොකම ඩාගතුව කස්තු කරබා එකමන් අමරහුල් කරබැවිය. හදීස් කුරබියේ අහරමෙන එකකුා ඊයගා නොකි මීහුන්ගේ බේරු මීහක. මෙ එකක මිහංගුරාමය න්න හොරිකම. පැයි එමෙම එක ජෙක්වාාන ඉජාබ්දී අවස්විකින් සහම් එපා මිහකුණම එතනෙක් බේසලා මදයාගේ නොකේ ජව්ව ඔහුතු අංගරාමියන් අගුදු කරවි දීද අධි ඒරෝතිී නොවෙස් මොස්සවය දීද දෙවී අලි ඉපානුගේ ඇප්ලසේ. මදිනාගේ මච්ච පිරිකුරවී ඉබුණු උම්මි මක්තුමේ මිලස්කර මදිනයි නොකම අවස් ඔහ ලීදුවකොත් දතුරුකො හම්රාවල් අස්දේ කිය මන්සිල පෑපත් ජේව මේ මන්සිලකී මදිනයි මක්ක එදදා මෞග අම්මීල්ගේ දුර්ගවා මන්සිලකව. ඒරු කාපරුන්ගේ මිහුම් බනී එයා ඒකෙන් මන්සිරෙක්ග ෑබා හට පසය කුළම තිබීකමගේ එබෑ මිහුන් සල්ලාකුරන්නේ නසුරු තිබුණු සම්බලුගා මදීනයන් අර එතන් සුන්නාපති නොකොන් අවමී මොයකමක්කම්ග අම්රා මදීනය දීමට. අබෝ සුපියානයි සොෆාන්බුන් උම යුතයි දෙවරින් මිකමයි එබෑන් වයගෙන් අරාරුම්බ ඔලෙතේ මිගොතුගා තිබා එමිහුම් පහා ඉතු රසුද ඉෆාන් ොකු ොඩාගෙන් බඩාගන්නවා අකබරු ජිබුන් බිරුන් තිබේෙන් නොකෙරි අවස්වයගේ මක්කාය දතුරු කොපුුවය. අබෝ සුපියාන් බුණේ ඔබා එන්න හද අද නොනිකම තිවිහා පෞදවානතකායුස් එකවේ එමිහුම් මිහාර තිබේනි රුලින් ෆුරිපා තිවි සිංගාතකින් හෙන්නේ ඉවර් හුරීවීය හමද තයාරුගෙන් තිබේමී නොහැයේ මිවාහම එකක් ඉජාාවනොදී දතුරු කොපුුවේ. රසූගෝ ක්වානයි එක ක්වාන් ස්හාව බේකදුම් හම්රාවල් අසතුගා තිබානිකු ඉස්ලාම්ගේ තෙරෙයින් පරෑපරාතුව බර්තන් හෝදුමන් අස්තුවා උුණු සවාරුන්ගේ බැකයි අබු අයිතුල් ජාහිය කියවුණු ලෙම්බිරි කලේගයායි බෑ විහයි දිමාවගේ මීනා හිපා හයර කොගෙන් රසු ගෝ ාන් ගරිහ ගෙනසුවේ විකලේගකී බදුර හංග්‍රාමයක හජරවීම ආදේස්තන්නවා ඉතුරු කෙලෙක්වානයි දෙකොළුවවා බයකයි බෑවිරුවේ වැෑගේ දී නෝලුම අහුදුවකින් ගොස්වා අහුදු ඔවා මේ ඔහුදු අංග්‍රාමය මිස්තකුන් ජමා කුළමටරයි හංගුරාම කොළොම නොකි කළේගේ. මීනාගේ වාහක ඉස්ු ඉංගාජයේ මීනා ඉතුරු කෙ ඉවාන් අරිහ ගෙන ඔමුන් දන්න ඇැියේ ඒ මහමදු ගිපානය අල්ගුණු කිවෑ මාත් කරබා ධර්මාන්තේරී වඩෑගින් අල්ගුණුගේ ඒතිව පකීරු අංහින් කුදීන්තකටක අල්ගුණු දූ කල්ල බාරය. ගුන් දෙ එහ පාරකු මිකාරිකම නොකරා ්‍රීමක් ඉතුර ෙලිපාන් අජිස් කරවියේ නොනකේ මෑරස් කෙලයාන් රස්කම්පුරු ගන්ධපා විදාල්වමේ කජයගේ දෙවන පාරක් මක්කාය ගොස්
මියයි මොහමද ගෙෆානන් හීජතින් හදාද අපේ කියයාගින් දෙකන් හොඩි ෆිරුමා කර නොබහට්ටාවරීම. මෝමිනක ගෑග ඉංහරකුන් දෙපාරව කට්ට නුජේනේ දෙන් ගතුල් කුරු බැපිය. මීනාගේ බෝ ලොන්සීගේ තුඩුගා ජයාගෙන් මදීනය ගින් දෙවන ඉස්ලාම් දීනුගා මිගොත පුෘර්තම ගෙන් දෙවනු බොජකීමිය. සයාමයි සුර ඇල්ලි ඉතු රසූද ඉවාන් අසාභය කරනාගින් හම්රාවුල් අසදුගා තින්ඩේවාන් දෙෙන් හුන්නවුව මීන් කොම් මෙරියකු මිලස්කරුන් තිබිතාංගා පස්සතේක ගණු අජිපාන් ජහා හුරුදාන් කොප්වාාවේ මිලස්කරුව කබර ෆරාත ගොස් අරබීන්ගේ මීුන්ගේ හිත බිරුවක මදිජේ දෙන් ඉතු රසූද ඉවාන් අසාභය කරනාගින් මදීනයන් එම්රි වඩාගින් කියිය. දතුර පුරුගා ඉතුරක ඉවාන් මදිනයින් බේරුග හුන්නවී පස්සරේ පස්තුවාදසය. මේ අහරුවේ තෙරේගා හි බයි කන්ත. සලාමය සුර ඇල්ලිම ඉතු රසූද ඉවාන්ගේ දරිකමඳුන් රුගයිතු ගෙපාන් අහාරුවගෙන් එකවන්නගේ පිරිකදුන් අස්වාන් ගිපානුන් ඉතුරක ගිපානුගේ අනෙත් දරිකමඳුන් උම්ම කුල්සූම් ගිපානා ඉකායන බල්ල ඇගති මියහරුගේ තෙරේගේ. අමර ගිපානුගේ දරිකමඳුන් සිත්තුනා හප්සතු ගිපානායි ඉතු රසූද ඉවාන් කායන බල්ල ඇගති මියහරුගේ තෙරේගෑමේව නිකවනා මී කුරින් ඉන්නවී. ොනෑස්බුන් හොදාපත සහමී මිකරේ ගිපානුගේ අමිකමති කරව. මිකරේ ගිපානකී බදුරුගා ශහීදවී එබ්බේ කරිකෙව අධි හිලාල්වංහා හුසෑමත් වෙදී සෑනම් ගිපානායි කයන බල්ලව ගතීවෙස් මේහරුගෙ තෙරේගැව. මිකවනා මීගේ කුරීගා ඉන්නවී අබ්දෝයිබුන් ජස් ගිපානුගේ අමිකමද කරේ මිකරේ ගිපානු ඔහුදු හග්‍රාමයක ශහිද වීයව. සිත්තුනා පාතුමත් ගිපාන හුසෑන් ගිපානයගෙන් රක්කෝවී මේහරුගෙ තෙරේගෑමේ රාබීන් හරම්වී වෙස් මේහරුගෙ තෙරේගැව. අරබීන්ගේ ගින මීහුන් රාබීම ජිහිපාවා ලෝබීගේ ගදකමයි එකමන් හේනි එයි එබීහුන්ගේ තොබි අතිකම්ගා විපාවා බොඩුකමුන් රා හරාම්වුන්ගේ හුකුම්ට මෑරස්කලයාගේ පොනුවී ලස්ලහුන්නවේ. කුල්ියකන් එකන්ත හරාම් කුරෙවී නම එකම් වීහි එමීහුන්ගේ මච්ච වර බොඩු දතිකම එකමුගේ. ෆය එමීහුන් කුර ඉස්ලාම් දීන තබාවී මිස්තකුන් ගිනවේ. එමිස්තකුන්ගේ හුල්ගුත රඟලුවේ දීනුගේ මෑත් තෙදු මවගේ පරාතුන් එමීහුන රඟලු කන්තකායි නොරඟලු කන්තවගේ මච්චන් අමිල්ලිය විස්නුන් හිඟාවමුන් රායයි මෙදුග ඉතු රසූද ඉෆානයි ස්වාල් බවෙන් පරැපිය. මිදවස්වල්ගා මිදිය ආය බවද බැපිය යස් අදුවනක කරීගිපානයි මිස්තකුන් ස්වාල් කුරානතේ අනිල් හම්රි රාග වාහකයින් වල් මයිසිරි හරාද කියයාගෙන් කුළේ කුළිවර්තුගේ වාහක ඉන්නයි ගොල් කරීගිපානු බිදාල් වාහරේ ෆීහිමා එ දෙකන්තවගා වේවේ ඉස්මුන් කබීරුන් බොඩු වෙගෙන්වා ෆාෆ වමනාෆි අලින්නාසි මිස්තකුන්නම් මංෆායයි. මෑසිරුගේ මංෆායකී කුල්ලියකම් මුදාතක දිම්මවේ රාග මංෆායකී කුල්ලියකම් හට්ටායි හිප් පසියාවේ කේ තකිති හජමුවමේ. මින් මංෆාතකවර එදිකම්ගේ වච්ච තර්තිීවා ෆාපත බොඩිචව. මයායි බවා ජිබුමුන් ඉස්ලාමගේ තෙරෙයි මෑන් මෑන් එත බේකලකු තියකාද එච්චෙ බෝකරෙන් නවානේ තියකාද කුළිවරෙ කුලේකරෙන් නවානේ කිව්වාපා එකංකමුන් දුරුවගෙන් පුුවේ. බැයි මිහුම් බය ඔලෙතේ මියෙන් ඔබවා එබ උලේ මියම් කර බැයි මිහුම් මස්තුගේ හාජුගා නමාදන් අරුවා ගෝස්තකිති කියා වත්තර තකි ජස්වා හදවැපුවේ. මිකවා මිදුගා සාභයකරුන්ගේ තිරේගා වාහක දෙකවෙනිකු මිලියා ආය බාවාද බැපිය යා අජ්‍යහල්ලදීන ආමනු ඒ ඊමාම් බිගින් තිබි මිහුන්නේවේ ලාතකුලබු සොලාත තියබෑමීහුන් නමාදා ඉගැන් නවාටය වන්තුම් සුකාර තියබෑමීහුන් මස්තු ගම්බා හාදුගා අත්තා තවලමු තියබෑමීහුනක් එගිජ්ජවමදදාන්දිින් මාතකු බුලූන තියබෑමීහුන කියේ තකෙති. මෙයායි බාවා ජිබුන් ඉහු බොබෑ තිබි එත බැක් එබුයින් හුට්ටා දැපුවේ එබේකරුන් බොනුවතේ නමාදායි ගෑපන් නොවා හාජිගහම එම හිඳු කොළක්වෙ තිබේකරෙන් නවානය. අදියස් බැ මිහුන් නමාද වගතයි දුරු ගෙගුතුම් බය ඔලෙතේ මිකම් මිහෙන් ඔබ රාභයගෙන් තිබේ ඉස්ලාම් දේදේ මිහුන් තලාපලා බෝපලා මිකාරි කන්තත්තකේ දිමා විජ්ජේ මිකමා මෙදුගා වාහක දෙකිවෙනකුන් මරුෆාන් විදාල් වියේ අද්දවා බොඩුකරවි කලාකෝයේ රායයි මෑසිරුගේ පුරිහම හොකුමෙන් ඉවස්වාමීන්ගේ අංගවානි කොන් එරකුම් බාවය හිතන් අරේ මිදෝගා මිලියා ආය බවාද බැපියේ යා අජ්‍යහල්ලදීන ආමනු ඒ ඊමාම් බිගින් තිබි මිහුන් නෑවේ ඉන්නමල් හමරු රාවාකන් කරවරී වල් මයිසිරු හරාදුගේ කුළිවර්තකායි වල් අන්සෝබු මෑකදාන්ගේ ෆියවා අල්කංකොන් එම ච්ච ගුර්බාන් කතිලම ජහපා එවුන හිලතකායි වල් අසුලාමු බුදුගේ කාරීම් ෆාලි බෙජම ගෙංගුල ඇතකිච්චායි රිජසුන් හඩි නොබෑ කන්තත්තකගේ කම්ගේ මින් අමලි ශේතෝනි ශේතෝනාගේ අමල්තු වෙතරෙයින් ෆජ්තනිබූ එකංකමායි ඉබ්‍රමේ දුරුවේ ගන්නාරේ ලාල්ලකුම් තුෆ්ලිහුන් ඒරු මෑකලාන්ගේ ඉබ්‍රමේ දින්නවානතේ දෙන් එමෙන් රාබුයින් හුට්ටා දුරුවගෙන් පුුවේ. ඉස්මානුගේ ඉස්ලාම මෑරස් කලාන්ගේ බාවා දපා ආයත්තකන් එ කියමන්වා අපදෑන් ඉස්මානුගේ ඉස්ලාම වෙස් කියමන් වානම කොම්පද හෙජ්ජවෙ එ ආයත්තන් එහුරී හම ඒරුවෙස් හුරි පදෑන්ක මතායි එයි මෑරස් කලාන්ගේ බාවා දෙබි එකදාගේ අමුරුපුල්තක් කමන් මිබෑ මීහුන් වෙස් කරවරු පුරාතී තායේ සිමවරෙනී ඉස්ලාමනේ කියාගෙන් උලෙනි එකමව කංහුරිකන් එයි වංහනාවා කමෙන් නෝනවේ කොම්ම එකස් එසමානුගා එතිබේ බේකලුන්ගේ නවකීවෙස් ඉස්ලාමන් නැවේ මිහාරු මිවුළුවා බේකලුන්න වෙස් කියනී හම ඉස්ලාමන් නැවේ වලා හවල වලා කුවත ඉල්ලා බිල්ලායි. හිජ්‍රයින් හතරවන අහරු
میهر فرون تنا اسد ونها خوالد گذاری ترای حتای سلامتای دمی هم بگین سلامای صلی الله علیه ایتو رسول الله ایفانای هنگورا مکلوا مک وسط کوگین اد می هم گقوم گ می هم نای اد یهم بس می هم اک کوگین اولے واہ کای وڈا گین فیو میکمت تکا اصحاب ایکلن کور مخزوم ونها عبد الاسد گذاری سلامت گفانون دیدین اگد کوربا اصحاب ایکلن کور بایکو مچ ویر کوربا فا فون وافیو ایکلی گفانن حدیث کور بیے کلی گفانن مجس کراگین گس اسد ونها می هم تیوے تنگندای هنگورا مکو ایورن فسالا دے ایکلی گفانن مجس کراگین مدینای نکو ڈاگتی محرم مو ادو ہوئے دین اتر کربا فا غثون کیے تن بڈاگین اسد ونها می ہنائی ہنگرام پھٹوا ورن اوس گت کن امی ہم بلی وی بس ویہا جی وجے دین اتن نون لبنو غنی متا گین مدینہ ای لشکرا گین رجو وجے می لشکر گا ابو عبید گفانائی سعود بن ابی وقاص گفانائی اسید بن حغیر گفانائی بڑا گتے می لشکر گا عدد ستے گ فنسا ہے می بیکلوں گننے غنیمائی مغدکان دی کافر کھلے گی کن اینا روحن اجور دباف فسباک ابا بیت المال ننگوافا دیا کم میہ کن حج مدائی ات بکری بیو می بے کل مدینہ بیرگا تبیوی دیہر دیہ دوال گئے میہر کے کری کڑ گا حزید بنگا سفیان بن خالد کیوں ویری کو اتو رسول دو فانا ہنگرام می ہوں ایکو ایکم کی تیاری گا اڑے خبر جیو ڈاگین اینا گتل کڑ من انصوری بے کلوں کی سرین عبداللہ بن انیس فون بیو حزید بنگا می ہوں کی عرفاتائی داد گات گا انہ ارونتے کی تنگڈی گاتی وے بھائی کے فے عبد اللہ ابن انیس وکما گن بڑا گن نو انگلو بمن اتر رسول اللہ افان گری وا دین نیے اڑ گن اتنا گوس گن اڑے ایرو دکان دیماوی واہ کے دیکھ من اسنا دیبن ادے میں دیم می اسنا فل دیبی ما کے افان دتو کر با پا بڑا گن سفیان بن خالد ای بدل کر با پی سفیان بن فی ای کدی گی کی کون قبیلہ گی می کی مہی اے کے افان ودال وی اے اور نہ کی خزاعت ون ہا گی می کی میں کلی گفان محمد گفانائی ہنگرام کلوما میہن جمع کربا واہ کیاں اکمان احیوما ایمے اینا بنفیے اہورے میولینی تیا مسکت گئے دنگ کلی گفان ویدارویے محمد گفان اولوبا گتا کی میہن عجاب آفا دا گتا کی کابا فائن اولنو گئی گوز کربا ایہ میہن گے بدھی میکم گا حد وانیے اکما کو ادھی ہم اکن تنگ ادنی کوریا رمونے سفیان بنفیے اولوبا نی ادھی مکہ دا میہن کا بدل نوگن دن مباوت گئے واہ دکمان گس اینا گے خبا یا بدی جیو ایک دے گفان می خبایا مہمان کم گا بایدا فی میرے گرے گن گا دمی ہوں ایک گا ہنگا نکم ہنگراما کے سلجا کرم میس تکوں اڑے تنگڈائی دورو اڑبڑ ای ہنا نوئی بہ ہا حساب دیوم ایک دے گفان کلی ک مینا گے بو کھنڈ بہ گین ای بو ہپ بہ گین فربت تو مچ فلا وڑا گین فی انے دو ہو اینا گے قوم گے می ہنا میکن ایین ایک دے گفان ہو دا نکم گے اڑے نوفے اڑے دین ایک دے گفان رے گن گا دتڑ کرم دوال فل بہ گین اڑو بہ مون مدینہ ای بو لے گین وڑا گین فی میکن دوگا میکن یکفان مدینہ ایم بیر گاوی اثار رہے سریعتو میاں ہر گے سفر مہو گے تیرے گا گلے شنگا ہے کہ میہوں اڑے گتا ہوئے خبر بیلے ہمیں سلام آئے صلی اللہ علیہ وسلم اتو رسول اللہ یکفان اصحاب بے کلم کرے دیہ بے کلم فنو بیے می دیہ بے کلم فنو بی قارتے وی کیے وانگ ہے آئی قبضے وی کیے وانگ ہے آئی می دبا میہوں کر مدینہ ایم آئے بایکو میہوں آئی اکوے می با میہوں آئی تی مورن اسلام وی جکم گا فارو کو گن دین دس کو دینے بایکو فنو بوں ادگن نوے می فونو وی دیہ میون کرے ویری کم گا لبا پا ونی عاصم بن ثابت الانصاری می کلی گفانے می دیہ بے کھلوں ابا می ہونا اکو گا دتور کرو بافا رجیع کے منزلائی ہمیں بڑا گی تنا می با می ہونگے مکر فاول کو حزائل منہا می ہونا تی با می ہونگے ادن ادن ادن مچن اسلام گا بہت گویا گی می ساوان او دوی جکن انگا حدا پوئے می حزائل منہا کی عبداللہ بن انیس وڑا گی اورنگی ویری سفیان بن خالد غتل کرو باگا می ہونے میبا میونا میکن ایگمون ایورین کورے دوی ستے میون اس می مدو میس کولای دیما کولای بی می بیکلنا ایکوا امیون فلا جو می دیہ بیکل میتانگا وا فربد یکن اروا رکا تیرویگن تیبے دونین ہنگرام فٹا پو دے می کافرون گ میون ای بیکلنا امان دی ابس کمے نکرانے کان اعوذ ہوا کون ہدا پو می اودن ہلیگن اے ترین تیم بیکل فائبر نو پو دین تیم بی بیکلون امیونا ہنگرام کو شہید وجو فیبنی تیم بے کلم کر اے بے کلم کی مہنائے دیکھو ان شہید کو پوے انے دے بے کلم مکہ یا گنگس کافروں نہ ورپڑو اوگا وکھے پوے مکہ کی میہوں ورپڑو عید کم گا می دے بے کلم گتل کلو من نکمے بدر ہنگرام ہے گا تیما کی گا میہ کو مروے فا واہ میہوں ہتھیار تکا گے ناس ور گنا انیا کو گتل کو پوے می دے بے کلم نہ می با میہ مہری ہا انیا ای کلے ایرو اے ویس نکلے دی گتو میں نتمائی اے میہوں گے مچ بیرفلے نکمائی مارس کلاگی کی بیرائی رسول اللہ یفانا مدا کیوبا ہدی ریویتی لیمائی نکن کمی میستکن عجاب آفا دا کانتا تیکیو سریعتو ہم میہر کے سفر مہگا میں عامر وانگا بڑن کورے ابو عامر بن مالک بنان کیا میہر کتو رسول اللہ یفانا گی علیہن اتوی جے
මීනායයි දීම ගවාකුළු දක්වා මීනා ඉස්ලාම් දීන ක නොවනේ. එකමයි එකවා දන්න ඇිේ කජි ාන්තිය ගවාදපවා දීනකී වරපි රඟලු ිවෙච්චි දීනකම අල්ගුණන ෙනේ අල්ගුණයි එක අල්ගුණුව ගවමගේ මීමගේ තිරේග දීමගේ වාහක දක්කානේ බැක් ෆොනු පාටව. අල්ගුණ පෙන්න්නනී කවමගේ මීහුන් ඒමාන් විධානය කමගේ. එමි හුණයි එක්වා අල්ගුණු ඒමාන් විධාවරීමේ. ඉතුර සුව ඉක්වාන් හදිස් කුරවේ තියහෙම බැක් ෆොනු ෑැිනවා ඒ බැකුව මච්ච නජතු මීහුන් කිවන් බිරුවරිකම අතු විධානය එකම බිරිපුරු ගනය. මීනා දන්න ෑැිය එහෙම වාම්බී කිය බෙතවයි. එදා බැක දාහරී අල්ගුණුගේ රක්කා සිරිකමගේ දරුගේ. අල්ගුණ කියද මිහුණයි එදදිනු හුරි එමියුන්ගේ සාහිපකීම දෙ මීනායා එක්ව හැද්දිය මිහුම් ෆොනු බැපිය. මි බේකදුන්ගේ මච්ච වෙරිකුරවාපා වනි මුන්දිර්බුණු අම්රේ මිෆොනුයි බේකජුන වාරී වෙරින්නේ නං කීගෙන් බේව. එයි බේකදුන් ගරවානුන් දෙනදබ්වා තන් ගෙන කමයි මි බේකජනකී අස්සා බේකදුන් කුරවෙස් දුනියේගේ කංකමයි මස්කූලුවන් කුඩයපා දීන් දස්කුරවුමන් එහනේ කන්තකු හුස්සුවගෙන් මිස්කිතුක අතිබවා බේකදුන්ගේ තිරෙන් බා බය උක්කමුන්නේ. ේකු දතුර කරපාපා වඩාගින්. බියවරු මහවනතය කියා මන්දිස පෑපනවා ආමිර වංහගේ එම වැඩියකං ගොලේ ආමිරබුණු තුහෑදව කියා මිහාය පතකෑගින් හරාම්බුණු මිල්හාන් ෆොනු ැපුුව මිකජගයායි හමියන් එක ජෙක්මාන වඩා ගතුමන් රුඩිය රෑගින් එෆන් නොවෙස් බදා එපතෑගෙන් බඩාගේ කජෙක්මානු ගතුලිකොක් එබේ කනයි හගුරාමයන් ඔලගෙන් පිය. ඒනාගේ කවමුගේ මිහුම් බනපුුවේ ආරමෙන් අහරමගේ තරේ මෑ බොඩක්ව රක්කාතිරිකමගේ දරුක අන්න බයකයි හගුරාමයක නොනිකුන්න හරීමුව. ුලියරෑගෙන් නොකම බනි සුලෑමන් හ ගියතුගේ මියුණන ගොවා එමියුම් එක්කගෙන් ස්ලාමන්නයි හගුරාමය නොකමෙන්ජේ. මෙබ මියුම් එබේ කලනයි හමල්දිින් හිදුග එබේ කල්බෙස් එමි හුණයි හගුරාම කුරපා එ ස්තකුන්ගේ ගිනකමු එබෙස් වතහයි නොලිබි එම බේකලුම් හෙන් ශහිදුවිය. සදාම වී දෙබේකලික මි බේකලු ශහිදුවී දුවහොම මි බේකලුගේ කබත්තකයි වාගත මෑරස් කලයන්ගේ බාවද බෑගින් ඒවාගතන් ඉතු රසුද ක්වා අස්සා බේකලුන්න ඉබවාැිය. මි ලියවිදිය දෙසරියතුව කබරු ඉතුරක ජෙගපාන දිබඩෑගති එද්දවාකුවේ මිකංකවගේ මච්චන් ඉතුරක ජෙගපාන වර හිතාපුළු කරපුය. ගදුවත් බනිින් නදීර් බනිින් නදීරු වංහයගේ හඟුරාම. මෑරස් කෙලයාන්ගේ කොළදුමන්තවරිකමේ ඒකෙක් උම්මෙන් උම්මතුගේ මීහුම් ෆිසාරියන් හිපසයකම්ගා අම්ජරීන් ගොයාගෙන් දුනියේග ඔලයෙන් තිබා ඒ උම්මතිගා තිබේ බොඩුන්නේ නං කියේ කම්පසේය මොය බයකු විකුරකාන උදා කුරා වියයා නොදා කන්තකුන් මොලි උම්මත බලාජෙහි හජාකු හිංගාදේ. ගන්තගේ කුරාමියුම් කරනී උම්මත මොල් හෝදන් කමසේ මිබුණා බනි නදීර වංහගේ යහුදීන ජෙහුණී වෙස් මිසාතුගේ කමතතායේ එමි හුණනි වදීනගේ තිබවා හතුර ජොංහගේ බේකලුගේ රක්කා තිරිකමගේ දරුග ඉතුර රසෝදවා ඉපානයි දෙකොල් නොමන් අහුදු හිපෑගේ මදීනගේ කෑර්කෑරීග ආබාදුවකින් ඉපසය කම්ගා දුනියේග උලෙන් එමි හුන්ගේ දීනන් එමිහුන් ලේන්තිව බැකව. එදවාක් ඉතු රසුද ක්වාන බෑමියුන්ගේ රටුක මකුන් හිංගවාපා වඩාගන්නවා නිකුන් එරටුක මෑ මියුන්කර බැක් එක ජෙක්වාන ගතු කුලම කස්තුකොක් ඒ වඩාගන්නවා මෞග යි උස්තනකුන් ෙක්වාන එතනයි අර හම වඩාගතීම ස්තරපුරුග මච්ච බොඩු හිරේ වට්ටාලිමන් එබස්වේ තයියාරුවගින් පුුවය. ඉතුර කෙක්වාන මෑරස් කලාගේ මිකන් එගේ ඔමුන් කෙක්වානයි කෙක්වාන්ගේ අරිවා තිබේ බේකලුම් අම්රාධ බාපා වඩාගෙන් පුුව දෙම දීනෑ අර වඩාගෙන් පා මහම්මද පුරු මස්ලමත් ෆොනුග ඒගන්තන් එමියුණන් අංගවාපා එමිහුන් රටුම් ෑබෑගෙන් දියුමන් අමර කුර බැපිය. දෙම්මි බෑමීහුන් හිතාවා ගොතක දතුර හදාගෙන් රටුම් ෑබාන් ඔලෙනිකොත් දෙන් දිබේෙන් ඔයි දෙර දිවිජයේ. ඒ දෙරයකි දෙපුත් දෙවතන් හදාගෙන් ඔලේ මනාෆිකුන්ගේ වස්වාස්ථකන් හෙල්ලිමයි. මදීනාග ඔලේ මනාෆිකුන් එමිහුණන් අංගාපියයේ තියගොත දෙරවකින් අද රටුම් ෑබාකට නොයව ආර්ම මිතිවී කජයවනයි එබ්බේහෙව එක ජෙගපාන් කජයවනයි හඟුරාම කුර පනීනවා අහුරමෙන් කජයවනයි එක්වා හඟුරාම කුරා නොය. ගලේමෙන් රටුම් ෑබානම අවරමෙන් බෙස් ෑබාහරීම මිවාහගත මිලියා අයතුග රීතුක බයාම්ිගෙන් බේව. ලයින් ඔහුරු යුතුම් ලන හුරුජන්න මාකුම් වදා නොතිය ෆීකුම් අහදන් අබදම් වයින් ගූතිල්තුම් ලනන් සුරන්නකුම් වදදාහ යශ්හදු ඉන්නහුම් ලකාදිබෝන්. මි යහුදීම් මිබස්තකන් හෙල්ලි රටුම් ෆේබුන් ජස්කොප් නොෆෑබානය වාහක අංගැපුුවේ දෙෙන් ඉතු රසුද යිවාන ස්සාාව ේකලනෑගේ බෑ මිහුණයි හගුරාමය නොක ෝඩාගෙන් පියේ. දීනාගේ මච්ච බෙරිකුරවී ඉබ්න උම්ම මක්තුමේ ඉතුරක ජෙගපානුගේ දිදකොළ දෙවී අජිගපානුගේ ඇප්ලසේ. යහුදීන්ගේ මියුන් එමිහුන්ගේ කෝටි තවග රක්කාතිරවගෙන් පුුව හසෝරුගා තිබයෙන් කෙරුණී හරේ හදවාදරේ මි හරේ හදවාලික තිරේගම් බෑ මිහුණක මනාපිකුන්ගේ කිවියකුන් ලිබුණු එබෙස් වාගවැරිකමෙන් නෙතේ මි හරේ හදවාද පවගා මිවාමිහුන් අමාන් එදිගෙන් අස්තන්න ඇපුුවේ අල්ගුන්මෙන් අරයගෙන් දා ජමලික මතිීග ගෙන්දම එච්චෙන් හිපෑගින් රටුම් පේමුගේ අමරහු දෙපාරේ. ග මතින් හගුරාමය හතියාර නොන් එහන්තක දීපෑගෙන් දියස් වරිහමකම හොද දෙබෑපිය මෙබෑමියුම් මිල දුකපා නොකම එමිහුන්ගේ බොඩුකුලෑගේ මියුම් ෆේබී හැබරසේ ඒ මිස්ත දියයි අදුරාතරේ මී සාම් කරෑග රැකේ දෙමීහක විස්ලාම්බෙස් වියේ මි දෙමිහුනකි යාමීන් බුන් අම්රායි
ابو سعد بن وهب ايدمي هنا بنو النضير وانهاج مين كيفان اسلامنا ديمون تكتي بسوي غنيمه بس ما كنونه فاي ومدا بس ما كنونه فاي ومدا كي هغرامي كاي نودا حربيه كافر كيفان اسلامنا ديبي تكتي فاي مفاد تكتي اي زمانوغا اتو رسول الله يفان كنونه تكتي كي اتو كي يفان اتكتين كربا كان كي هغرامي غاتيار تن هودي ماي اتو كي يفان كي غاي مين هنا ديب ماي مسكين نتاي يتيم نتاي ابن سبيل نتاي ديب ماي نيكن كامي اي ميديا ايتو غابا فدين ما افا الله على رسوله من اهل القرى فلله وللرسول ولذي القربى واليتامى والمساكين وابن السبيل كي لا يكون دولة بين الاغنياء منكم غزوة ذات الرقاع ذات الرقاع كي اون هنگرام ميهر ربيع الاخر ما هو غان اجد كراغ اتا قبيلاي غباك ويبيغن اتو رسول الله ايفاناي هنگرامي تيار وخبر ديبو داگن فيه میکمن ٹکا امی ہنائی ہنگرام تیار کربا ہے ستے کا ہنگرام صحابی ناگن نکم راگن فی مدینہ کے مچ برکر بھی عثمان کے فان دم اسلام کے دس کراگن دتر کربا فا وڈاگن اکا فرم کے رسائی ہمیں بڈاگن ارو ار رگا ابس فری ہے نکنوے بدلی وڈاگتی انہن کے مد جماعت کا ہے می انہن ہیر کربا فی میکم جون کے کیا خبر دی وڈاگتی اکل اکمان وڈاگن نو خبر دی بگن امی ہم بیرون فربتو کے مچن ارا رکوی کم گئے دم متنا فابا وداگتا ما کا گینا ایر نونیس امی ہن کر جماعت کی می ہن ہنگرا میں تیار وگین اتوی جوے می با می ہن ورک کوڑا گتکن ہمج دیفا بیرم فلان گاجے خوف نماز رو کر بھی می دو می کافرن اس کی ونی کرے خوف نماز کے باوے تا فقہ فتو گا ننگے نی گین بے دین کافرن ہمدا کر نو می او مای امی ہن اصلا گنے ہن دتی جہ مدینہ رجو وداگین پھے می دتر فرگا مدینہ ایم بیرگا ہن نی فنر دو ہت بدرو کے تیمن ہنگرا میہر کے شعبان محق ہند بلمن ابو سفیان احد ہنگرام دوہ گا گوا اسو رسول عفان قبول کر بھی ہنگرام کے وقت ایس جہنی اینا اتی میان اہر مدو ہم بدر گئے گوا اسو رسول عفان ایکن قبول پھل کر باپ اس زمان گا کم میں اہر کم شعبان مہ گا بدر گا عربین کے ایمن ہم بگین ورب بڑ بازار قائم کرتے یہ بازار گا اڈو سوانم بیفاری کلو مائی لنگ ہدامی ہن لیم گے واد کی مٹھائی بس مرن ترین کے خطبات کیا ایک مردر بیج مٹھائی نصب کے واقعیں بڑا واقعہ دکھ مسائی قائم مچ بین سے میہ رکھی کرے سن ہے کہ میہ نائی مدینہ کے میہ ہنگرا میں اتاں کا بعد کرا ہر کم کا خبر تنگا پا واتی وے اتنن ابا میہ ہن ادی وکین گنے مد وسر ائر مکہ کے تل من حال بڑے فا ابرم ای میہ ہن کا میہ ہنگرا میں کا تیار وے نکو وے نے گتن ایک گت کم استنو ہن نوے ونے میکن ابو سفیان قصد ومن اسجاون ہے معاذ بن مسعود کیوں بڑا ہوگا تھا گس امی ہے اتن ایچ دیفا اپنے فیے کلے کے مدینہ ہے گس کلے ہوری بس مرن تیری کمائی دو کے کل دان کا اسلام میہر بدر نانا نے کم حکمتیں ہدا ہر میں بہت واج من دیویں نہ ہترن سجا میں کو دے رہے مینا میکن قبول کو کے مدینہ ہے گس مدینہ کی تیرے گا مینا ہے بیونو ہے برکن مکہ کے میہم میہر کے بدر دیما تیار کرا ہنگرام غافلہ کے بڑو کم کے واگ دکا بیرگن نہ اڑے فیے مینائک مین ایوس مینو کے کبیا کن حسبنا اللہ ونعم الوکیل می بہنونی ایوس جواب نجی بنے مینا میکما کے مدینہ کا اولے اولے ہٹا میں سلام ہے صلی اللہ علیہ وسلم تو رسول اللہ کے فان ان ہاس فستے کا اصحاب بے کل نا گن ہنگرا میں تیار کر بے گن نکو ڈا گن پھیے مدینہ کے مچ بیر کر بھی عبد اللہ ابن ابی ابن سلول کے ذکر کر عبد اللہ فان اصحاب بے کل نا تو رسول اللہ کے فان بدر بڑا گن بیفاری کر با میتنن ابفا میستکون کے ہتوے تیرین اسلامون کے قدرائی بیر بیر کا نوہن بڑ کو بدے اصحاب ایکلون کے تواضو بیر کمائی اتو رسول اللہ اکفانن ہوری کیون تیر کمائی دین بیر کم فینی لیمبرین کے میہم میکن کم مزاق کی لنتن حدا میکن کم گا اڈو سوانن برن نیومت گا اولو وافا تیاغی کمائی مدینہ ہے برن افل گا رجوع وڈاگن پوئے میوا حقتا ملیا آیت گا بیان بگن بے الذین قال لهم الناس ان الناس قد جمعوا لكم فخشوهم فزادهم ايمانا وقالوا حسبنا الله ونعم الوكيل فانقلبوا بنعمه من الله بفضل لم يمسسهم سوء واتبعوا رضوان الله والله ذو فضل عظيم ابو سفيان كنت كل قلتكي نعيب المسعود مدينه فنوافا اناك مسك كم فلانه كم هيكوكين اهر من بعد نوبانو وكيا ميسكلي غاكين بدر الدان نكم جي ایر اینا کی غستو گا ونی تنکل کا دائرن اسلام بدر نانا نے خبر دی بھی می خبر آگے مکہ یا انہاں کمتے می بامی ہوں مجنا اکیا بازار آئی ہمیں دیتنا اسلام کے ہنگرام قافلہ بدرن اتوی جوا کے رنگل دی بھی جے دن بنفیے اہر می نعائم بل مسعود کم گا وی نمکہ مہن نوی ہے
දෙනෙ කුරාණිකම නැතේ අම්රාජාපා රටද්දාමීයේ මිහා සදු අහරක් හඟුරාමේ නොවේනේ මිබෑමීහුන් එඹරි මක්කායන් අවමු සොෆාන්පුන් උම යතුපුඤ්ඤේ හොදුගාතිය බවදක ගොවීරුවෙස් අහුරින් හුරී නොකබූල්ගේ හිතම්මි ෆාරක් මනාවිස් කුරීමේ මිහල් දෙන් අහරමෙන් දෙරවෙජ්ජි කමායි මොහමද් ගෙෆානු මොළවෙජ්ජික රඟලක් එම්මෙහා අරබීන ගස්තුම එංගුණිය වාංගුරි ගොතෙ දානී හම වමු වමුනේ මිකලි ගෆානුගේ ඉන්නේ අමිකමලුම් උම්මු සලමතු ගෆානායි ඉතු රසූලුල්ලාහ් ගෆානු කයන් බල්ලාෆිය හිජ්‍රයින් ෆස්වන අහර් දවමතුල් ජන්දල් ගහඟුරාන් දවමතුල් ජන්දල කී මදීනායින් ෆනර්රේ ෆනර් දුබාල්ගේ දුර්මින්ගා ශාම් කරෑගේ දිනිස්කුන් ෆස්රේ ෆස් දුබාල්ගේ දුර්මින්ගා ඔන්න රරක කියේ නමේ හිජ්‍රයින් ෆස්වන අහර් රබියුල් අබ්බල් මහු තිරේගා දවමතුල් ජන්දල්ගේ බදුවින් එමගුන් ශාම් කරේ දතුල් ෆතුරුකුන් උලේහා බේකන් අනියාකෝ මගුෆේරි උලේ වාකියයි අදි බෑමියුන් ඉතුරු එක ඉගානයි හංගුරාම් කුලොමක් මදීනායන් අවමන් හීකුගෙන් උලේ වාහක ඉතුරු රසූදෝ ඉගානන් ඊවඩෑගෙන් පියේ මිකමට්ටකා ඉවරින්නයි හංගුරාම කුරේ උම කස්තු කුර බෑගෙන් අසහා බේකජුම් කුරේ ඉංහාස් බේකජුනෑගෙන් නුකුමඩෑගෙන් පියේ මදීනාගේ මච්චක් සිබාබුන් උර්ෆිතතිල් ගිෆාරි ගිෆාන් විකුරේ පියේ දෙම්ෆේ ඉතුරු රසූදෝ ඉගාන දතුල් කුර බාපා වඩෑගෙන් එමියුන් උලේ රසායි ගෑවේ වඩෑගෙන් ඉරු ඒකයිගමන් වඩාගන්නවා ખબર බෑමීුණ ජීවීන් රද්දූ කොප්පා ફરබතුගේ මච්චෙන් අර අපිල ජව්වේ දෙන් එමි හුංගේ බකල් තකයි ජමල්තන් හොයප්පා මිහුණයි දිමා කරපා එතකේ තිප්පෑගෙන් ෆිය දෙන් එරරුගේ කාරීගා දෙදුවක් ෆෑබා වඩාගෙන් හුන්නවා එමි හුන් නැයිමා මිප්පේ තකිති රණීමා කරපෑගෙන් මදීනායෙන් එඹරි වඩාගෙන් ෆිය මදීනායෙන් එඹරි වඩාගෙන් දතුල් ෆුල්ගා ෆිසාරත් වංහාගේ වෙරි ඔයයන තුබුන හස්නේ වෙකියුන මිහායයි සුලහ වඩාගෙන් ඒනා ඉදුන් එදුන්ගේ මච්චන් මාහදායි දීව වහද්ද ඇවිවේ ඒනා ඉදුන් එදුන්ගේ මච්චන් මදීනායයි ත්‍රිස් හමීල්ගේ දුරුමිනුන් ඒනාගේ සූපා සූපි තකන් හුයි කාන්දේනේ බිංගඩ බෙස් දෙබෑවිය බනුල් මුස්තලික් වංහාගේ හඟුරාම මියහරුගේ ශාබා මහුගා මුස්තලික් වංහාගේ වෙරි හායිස් බුණු දොරාරි විකියුණු මීහා ඉතුර සූදෝ ඉක්මානයි හඟුරාමය මීහුන් එක්කුන්ගුලේ එකපර ජීවඩයගෙන් පියවේ වංහාගේ මීහුණි උහුදු හඟුරාමය ගාවිස් කුරේස් වංහාගේ කාපරුන වාගිදින් මීහුණේ මිකබර දිබලාගතුන් අසා බේකලුන් කුරේ වර ගින බේකලුනාගින් එබෑ මිහුණයි හඟුරාමිය නුකොඩාගින් පියේ මදීනාගේ මැච්ච වෙරි කුරෙවි සයිදු බුන් හාල්සතු ගෆානේ ඉතුරු එක ගෆාන් ගරිහුගා මිදතුල් ෆුගා එක ගෆාන් අම්බිය මිකබලුන් කුරේ ආයිෂතු ගෆානායි උම්මු සලමතු ගෆානායි දිබේ කමලුන් ගෙන්දෙව්වේ මිදතුල් ෆුගා එක ගෆාන් ගරිහුගා මුනාෆිකුන් ගෙස් වර ගින මිහු නුකතේ අබ්දුල්ලාහ් ඉබ්නු උබයි ඉබ්නු සලූල් ගෙස් නුකතේ මෑ මිහු මි නුකති කුරීගා නංගේ නෙවුන දෙතින් හඟුරාමයෙන් අසාව එකලුම් ගෙන්නේ ගනීමත දෙකකින් මිකමුගේ එදුමුගේ දෙම්පේ ඉතුරක ඉගමාන් ඉස්ලාමුගේ මි බොරු දස්කරාගෙන් දතුරුපුරු කුර බාපා වලාගින් මුස්තලික වංහාගේ මිහුන් තිබේ සංගඳායි දාදි ගාත බලාගින් පාවනිකොක් එබා මිහුගේ ජාසුසුකයි මි දස්කර බද්දලිවේ එමිහා හයියර් කුරබා එමිහා කුරින් එගවමුගේ කබත්තන් අස්සවා එවෙස් තෙදෙ නුබුණගෙන් එමිහා ගතුල් කුරබා පියවේ හාලිස් බුණු දොලාරක් එමිහුගේ ජාසුස් කජේ ගතුල් වී වාහකයායි ඉස්ලාමුගේ ලස්කර එවරින්ගේ රසායි ගෑවිජ්ජ ખબર ජිබුමුන් එමි ඉස්තකුන්න නොහනු බිරවෙරිකන් ලිවි එවෙස් කමකායි අදි නොලා ඒ බෙෆාවා ලස්කරුගේ එත කබීදායගේ බෑක් වකිවකිවේ ෆිලාජ්ජවේ දෙම්පැ ඉස්ලාමුගේ ලස්කරු ගොස් මුරේසි කියේ ෆිංගනුගේ කෑරිය ෆෑවිජ්ජ හිඳුගා දෙබෑමීම් කංගුරාමය තෙයාරුවේ සෆදෑපුවේ මෙ බෑමීම්ගේ මච්චන් ඉස්ලාම් දීන් හුරේලුවම ෆවගා එමිහුන් එකන් ගබෝලි නොකරීම හංගුරාම ෆෙටිජේ ෆුර්තමේ දෙපරාතුමේ උකී දුඤ්ඤවේ ඉරුකොලෙපිස් මනිස් ඉස්ලාමුගේ ලස්කරු එකාපරුන්ගේ මච්චන් එකී එකච්චකන් හමල දී එකාපරුන් කුරේ දිහමීහුන් අතුල ආයිර එයින් හම එම්මේ කාපරුක් ෆිලෑගෙන් දානේ තම්පලකායි මගේ නොදක්කා එම්මේ හිවා හයියරු කොපුවේ එවරෙන්ගේ අබීනායි ගුදිලා දරීන්න දානෙන් හයියර වෙජ්ජේ එවරෙන්ගේ හුරිහා මුදලකායි ගෙරි බකරි ජමලත ගනීමා වෙජ්ජේ මිතිගෙති එක්කුන් හිසාව බෙල්ම වෙරි කුරෙවි ඉතුරුක එකපාන මිනිවන් කුරෙවි ශග්‍රානේ විකේ මිහික දිහාස් ජමල්කම්ගේ යයි ෆස්හාස් බකරිකම් ගාවියේ අයියර් වෙගෙන් මිගෙනවුණු අංගෙනතු වෙතිරේග හාසුගේ දරිකම් බලුම් බොරයි රතේ කියුණු කමනාපානු වියවේ දෙම්වේ මි ගනීමායයි මි අලුන්ත බස්වා මිනංගේ බ්‍රෑරත් ඉතුරක එකපානුගේ බෑෆ්ලන් නංගවාපා එකවනා මිනිවන් කුරවාපා කෑන් වෙල්ලවැගෙන් ෆියවේ මිකවනාය මිය ෆවගා කියේ නම් ෆ්ලකී ජුවේරියතේ මිකවනාගේ කෑන් ෆුලු හම වුන් අසාව බේකන් විදාලු විජේ එකවනායන් ඉතුරක එකපානු එපද හේවපුලු කොන් හිත්තවා
ikamana islam e wadagin ikamana aya ikani beddima ahar men bes ikamana ga mi huna hekon kita hurimoy mi basulga matin e me bekajun e me minwan koroba fi mi ba mi hun mitan dikwa islam e jawwe mi juariyate kiuno kamana bi ikamana ga qawmuga macca nuhanu barkayatri be kamde kamge aishat ge fanu riwa koroba te juariya fa qawmuga macca barkayatri angena kohure nudikime e zamanu ga islamun siyasat hingawa ulu bi magmagi niye mihingi kantakun مستدیق ونهاگ امن اسلام و امنی اسلام دینا هر جان دهن تی به کوی جه می دتور فلگا بیرو فم جمع کلا منافیکون تن آسکین ولیکم که سوپم می دسکر که تریگا ورپس نورکا تیری بود دیکم این هیجه اتنین اکم اکی عمر گفانا مسکه کو دینمان اجورا هیفاگین ولی میهکای خزرج ونهاگ به که دو کام افزایم گنگلوبا میهکای دمیون علارم بگین عمر گفانو گنگلوبا میها آن میهاگا جی اتبار کن میها گن لی اور وایفیه میمیها خزر جوانه سایبون نه به گوا حالی جایگیم فیه، آن میمیها مهاجری بیکار نه به گوا حالی جایگیم فیه، کلیه کد درامیم ابه رولی بیت کم که باست کن حالی جوان پرای فوی، میتونن این طور رسول الله ایمان و جایگیم حدیث کری بیه میست کن نه به جاهیلی زمان کا گوا گویت کن گوا آدی اگر تا خانه بسکرام بیه جیه، دنگه بونی جه ونو میمیهای واقع کل دکیما اینا دنی بیه مارس کلیان رسول جایه، می درامیم میارارم منی این طور نه Hani ka jibuni algunase algunu mihuri mikam miha boduan hedima haggu kana maaf ko genne Hani ka kurikaje gehuri algunda isulhave nimma genne demmi jegen leni konga mitoy isul ke ikhwan wadagi migotan nimunta dikfa mi ajfan andam mita huri Abdullah ibn Ubay ibn Salul mitanum fevgen damun ekwati miun gatga bunfiye mihiri ahrmen ihaku dekevle zatwe nikamet kantake ba nune ebe miun naki ahrmen ge rara berun as ragani ge ngule baike mas jaha falefa etibi aharmen ge hokamne mihar e mihunge no karumbes e hadani hama hituri gotike muskulim rani terike ge dorangana kuttaya baran heveke hita kaandi falkurate akhiruga atuwa dengalane nikan unnate mifar madina gosfa tia nikamati mihunta gerum berukura usime den kari gati mihunge monotaka visna balajir mi ba mihunge monomati mi dakka wahake nuruhum giswa finna tie bunefie mihiri yaki mihu kura kame visnune Hamba tiada kami huna kurewe kantike miharves, kami hunge macam heida kurun tangkal kurukolijas, kami hunge macir bedane, nuatah rasum fabagin hingaus dane. Demi majiska abi dadi umurun dua semat Islam di na jawab ikat kujaku, miku jaki zaid pun arkame, mina kofai suge berlagi mibahatak itu Rasulullah Ikhwan kali beradun nafiye. Rasulullah Ikhwan hadis kurewe kuefroti kiaite kiani ena dike ruliyas gentay, ena adun nafiye algunak kumme gotakun kiono kumga abias mikiani. Algunos que campatón y uno echen y uno gota tedare. Algunos que mi tedo, vayas que dan y callejuana, vayan curebun, edeme. Allí es curebie, calle, campe, cuculei, campe, snegue, nunge. Margufan, denne vie, e monáfico, calle, que vayan, fernani, monáfico, campe, que quita, canta toe. Den ena, gatun curebia, quieto. Allí es curebie, tearon, mijo, wakatakani, mohammed, gefan aquí, callejuan, que din, gabulcoquin, callejuan, garihuga, eta, dua, cule, mijo, hagakano ya, gatun curaba, ve, callejuan. Mien, allí es curaba, Mikanta jehono iru tibai manzilun gafja naga datur kulawang amru kurba fi. Mi wakta ki ehna datur kurba wakte none mikawang itur ke jefanu gastu kure bi mi istakum mi fitna ve riwaqta dakkan hama himen tibba nudebu me. Den emmen datur tayyar maniko usaid mun hoda iru wadage mi wakta ga datur kurbani konkama ga toye mihen aswa fi. Adis kure bi te bekalun ke tereng ekak ekia ekkese noswa mutoye. Ena eba kastukure madina gosfa iz tirin tifa nikaveti mihun berkuloma usaid gufan vidalu ye makilai gandi buname iz tiriki kaje gufane nikaveti mihaki ena e kaje gufana fini wadaga no nama ena madina in berkuloba te den mi istakunnagin balan avasoha datul kuloba fa wadagin den a manzila fa ba wadaga tum emmen emmenna bahata dekun duga fa nidam fa rafu mi gotum mi fituna ma tirbe hamaji hije mi manzil ga tibanikum munafiquna sura ba wa da ba fi misuratuga munafiqun ge huri huri ha goitta bayan be evren fadiha be zaid ibn arqam ge basfurta tedwe fawe misuratuga adwas wafa abdullah ibn ubayy ge dalikadun abdullah ifan itu rasulullah ifan ge liwa dinneviye algonuge en wajafa bafa gatul kulaman izna debare hadis kurevie adikiyetta kaje ge bafa yang heokon hita huri kame tiwan kaje ifan rasul kame ge fonu bi rahmati kam ge dujun de shahadi kiya namaz qaim kula mi gatul kulaman karan amre nukurabate Evren nang adius tetamu lakwa apa itu cik? Ibu puni dekhan tu ke tenen dewa nak kami. Itu Rasulullah ikhwan, kami kawan situ na umur bumi ni na aishat ikhwanai
ಸೊಫಾನ್ ಬುನ್ ಮಾತ್ತಲ ಕೀಮ ಮೀ ಹಕಾಯ್ ದಿಮೆಂದು ಮುನಾಫಿಕುನ್ ದಕ್ಕಾಗೆ ದೊಗು ಆಕೆವೆ ಮಿಕಂತವೆ ನುಬಾಕಮಾ ಮುಸೀಬೆನ್ ಇಹುಕಂತ ಕಬರಾದಿ ಬೊಡೆ ಇವಾಹಕಾಯ ಖುದಾಸಾಯ ಕಿ ಮಿದಸ್ಕರ್ ಮದೀನಾಯ ಇದಾದಿ ಗಾಯ್ ಮಂಜಿಲ ಕ ಫಾಬಾ ತಿಬ್ಬ ಎರ್ರಿಯ ಕುದಂಬರುಗ ಇತನು ಗಾಫಿಲಾ ನಗ ದತುರ್ ಕುಳವಂ ಅಮರ್ ಕುರುಬಾಫಿಯ ಮಿ ಒಗುತುಗ ಆಯಿಷ್ಟು ಗಫಾನು ಬನಿ ಲಸ್ಕರು ಎತಂಕುಳೆ ದುರ ಗದೋ ಹಾಜತ್ಗೆ ಬೇನು ಫ್ಲಿಗ್ಗ ನುಕುಮಡಾಗಿನ ದಿಂಗ್ ಇಕವನ ಇಕವು ಅವಧಿ ಒಡಾಗಿನ ಗಾಫಿಲಾಯ ಇದಿಮಾಯ ಬಡಾಗನ್ನು ಅನಿಕೋಕ್ ಕರುಬುಳುಗ ಅವೈ ಝಿಫಾರಿ ವಿಕಿಯೆ ರನುಗೆ ಅಗೀದ್ ಅಬಾ ರನೇ ನಿಕ್ಕಂ ಹಿಂಗ ಒಡಾಗಿನ್ ಫಿಯೆ ಮಿ ಫೆನ್ ಒಡಾಗನೇ ತೋ ಅನಿಕ ಫಹಂ ಹಿಂಗವ ಹೋದ್ದಾಗಿನ್ ಬಡಾಗಿನ್ ಇರು ಗಾಫಿಲಾ ನಗಾಗಿ ಹಿಂಗಾಜ್ಜೆ ಫೆನ್ ಒಡಾಗನ್ನುವ ಹಿಸಾಬ ಕ್ವಿಸ್ ನೆಸೆ ಇಕವನ ಈ ಗಾಫಿಲಾಗ ಇಕವನಾಗೆ ಮಹಮಲ್ಗ ನಿಕ್ಕಂ ಇಂಗುನು ಇರಕುಂ ಹೋದಾ ಮಿತನ ಅನ್ನಾನೇ ಕಂ ಹಿಂಗ ಒಡಾಗನ್ನುವ ತೀವೆ ಮಿತಂಗ ಇಹಿಂದ ಒಡಾಗಿನ್ ಫಿಯೆ ಕುರ ಇರುಕೊಳಕುಂ ಅವಹಾರ್ ಫುಲ್ ಜಪ್ಪೆ ಇಜ್ಜೆ ಗಾಫಿಲಾ ದತ್ತುರು ಕುಳೆಯಿರು ವೀರತಕಿ ಇಕವನಾಗೆ ಮಹಮಲ್ ಜಮಲ್ ಮೆಚ್ಚಂ ಅರ್ವಾ ಬಾದ ಉಳುವ ಬೇಕದು ಏ ಮಹಮಲ್ ಜಮಲ್ ಮೆಚ್ಚಂ ಅರ್ವಾಗಿನ್ ದತ್ತುರು ಕುಪ್ಪುವ ಯಜಮಾನು ಅಂಹೆನುಗೆ ಲುಯಿ ಕಮಾಯಿ ಮಸ್ಜಹ ಫಲೇಫ ನುತಿಬೇಕವು ಎಮಿ ಹುಣಕ ಏ ಮಹಮಲ್ಗೆ ಲುಯಿ ಬರ್ಮಿನಕು ಇಕವನ ಏ ತಿರೇಗ ಬಡಾಗಿ ನುವಾಕವಂ ಇಂಗೆ ಹೇ ನುವೆ ಮಿಹೆಂ ಮಿಕಂ ಹಿಗಾಫಾ ಬನಿಕೋ ಮಿಯಂಗುರಾಮ ಗಾಫಿಲಾಗೆ ಫಸ್ವಹೆ ಬಲಹಟ್ಟವು ದತ್ತುರು ಕುಳವಂಗೆ ಅಮುರುಗ ಹುಣ್ಣವ ಸುಫಾನ್ ಮಾತ್ತುಲ್ ಬಡಾಗಿ ಮಂಜಿಲ್ಗ ನಿದಾಫಾವಿಂಗ್ ಅಂಹೆನಕು ಎಬವಿಂಗಿಂಗ್ ಹೀಫುಳಗಿಂಗ್ ಬಡಾಗಿನ್ ಬೆಲ್ಲಿ ವೀರು ಮೀ ಆಶ್ ದುಫಾನೆ ದಿಂಗ ಕಲಿ ಗುಫಾನ್ ಇನ್ನ ಲಿಲ್ಲಾಹಿ ವೈನ್ನ ಇಲೇ ರಾಜೋನ್ ಮಿಹಿಂ ಬಿದಾಳುವಿ ಅಡುಫುಳಕ್ ಇಕವನ ಹೇ ಫುಳ ಜಬ್ಬಾಫಿಯ ಹೇ ಫುಳ ಜಬ್ಬುಮಾಯ್ ಇಕ್ಕ ಇಕವನಾಗೆ ಮೋನ್ ಫುಳ ನಿವಾಕುರ ಬ್ಯಾಫಿಯ ದಿಂಗ ಕಲಿ ಗುಫಾನ್ ಅರ ಇನ್ನ ಈ ಜಮಲ್ ಫ್ಯಾಬನ್ನವ ಈ ಜಮಲ್ ಕಿರಿಕುರ ಮೀಮ ಇಕವನ ಈ ಜಮಲ ಅರ ಒಡಾಗತ್ತುವನ್ ಜಮಲ್ಗೆ ಲಗಂ ವಾಫರ್ಗ ಹಿಪ್ಪಾಗಿ ಹರುಕೊ ಬಡಾಗಿಂಗ್ ಗಾಫಿಲಾಯ ಹಮ ಕುರ ಬ್ಯಾಫಿಯ ಖಂ ಹಿಂಗಿ ಮಗಿ ಮಿಯವೆ ದಿಂಫಾ ಎ ಮುನಾಫಿಕುಂ ಮಿವಾಹಕಿ ಆಗಿನ್ ತೆದುವೆ ಗೆಂಫು ಎಮ್ಮೆ ವೆಲಿಯ ಕಂ ಉಳೆನಿ ಅಬ್ದುಲ್ಲಾಹಿ ಬುನ್ ಉಬೈ ಇಬುನ್ ಸಲೂಲೆ ಮದೀನಾ ಬಡಾಗಿತ್ತನ ಆಯಿಷ್ಟು ಗುಫಾನು ಆಜಾಸ್ ಕಂಪ್ಲಿಗ ಜೀಗಿನ್ ಉನ್ನಾಫಿಯ ಮೀಸ್ತಕು ಮಿಕವನಾಗ ವಾಹಕ ಫಲ ಫಲಾತ ದೀವುಕೋ ಫುಲಾಕು ಉಳಿತೇವೆ ಮಿಕವನಾಯಕ ಮೀನ್ ಕಮಿಗೆ ಎಬ್ಬಿಸ್ ಖಬರಿ ನಿತೇವೆ ಏಕಮಕ್ ಇಕವನ ಆಜಾಸ್ ಕಂಪ್ಲಿಗ ಉಳುವ ನಮ ಇವುಗ ಇತು ರಸೂದ ಇಫಾನು ಹಿತ್ತವ ಕಮೇ ಹಿತ್ತೇವ ಮಾಯಿ ಉಳುವ ಹೇಪುಳುಕ ಮಿಫಾ ತಫಾತುವೆ ಮಿಕಮಾ ಮೆದುಗ ಹೈರಾಂಕ ಮತೀಗ ಇನ್ನೋತೇವೆ ಮಿಫಾರುಗೆ ಮಿ ಆಜಾಸ್ ಕಂಪ್ಲುಗ ಮಿ ಉಳುಬಿಹ ದುವಹು ಇತುರಕ್ಕೆ ಇಫಾನ್ ಒಡಾಗಿಂಗ್ ಏ ಗೆಕೊಳುಗೆ ದೊರ್ಕೊಳು ಮಚ್ಚಂ ಹುಟ್ಟಿ ಒಡಾಗಿಂಗ್ ಕೊಂಹಾಜಿಂಗ್ ಹೇ ಮಿಹೆಂ ಭಯಪಾರು ಅಸ್ವಾಕ ನೋಂಗ್ ಏಹೆಂಗ್ ಎಬ್ಬಿ ಸಹಿ ತಿರುಪುಳು ಕಮೆ ನುಬಹಟ್ಟೋತೇವೆ ಮಿವೀಕಮ ಇಕವನಾಯಂ ಇಂಗೊಡಾನುಗೆ ವರ ಬಡು ಸಕ್ಕಿಗ ಹಿತಾಮಳುಗ ಇನ್ನೋತೇವೆ ಮಿ ಗೊತ್ತುಗ ಉಳು ಮಣಿಕೊಂ ಮಿ ಆಜಾಸ್ ಕಂಪ್ಳು ಕುಡಕೊ ಲುಯಿಪುಳು ಇಫಹುಂ ಎದ್ರಿಯಕು ಗದೋ ಹಾಜತಿಗ್ಗೆ ಬೇರು ಫುಳುಗ ಗೆತವುಗೆ ಬೇರ ಒಡಾಗ ತುಂಬ ಮಿಸ್ತಾಹುಗೆ ಇಫಾನುಗೆ ಮೈಕವನಾಯ ಇಕ್ಕ ಅನುಕೊಂಡಾಗಿ ಫಿಯೇವೆ ಮಿಥನು ಎಂಬ್ರಿ ಒಡಾಗನ್ನು ಅನಿಕೊಂ ಮಿಸ್ತಾಹುಗೆ ಮೈಕವನಾಯ ನಜಿಯಕ ಇರುಣೀಮ ಮೀನು ಸಿಹಿಗೆ ಕುಲ್ಯಕ ಕಿ ಅತಗತಿಗೆ ಮಿಸಾಲುಗ ಮಿಸ್ತಾಹು ವರ ನುಬಾ ಬಹೆ ಬುಣಫಿಯೇವೆ ಮಿಯರು ಅಸ್ವಾಫ ಆಯಸ್ತು ಗುಫಾನು ವಿದಾಳವಿಯೇ ಕಮಜೇಗಿತಿಯ ಬುನಿ ಹಾದ ಕುಬ್ ಬಹಿಕೆವೆ ಬದುರು ಹಂಗುರಾಮಿಯ ಬಡಾಗಿಂಫ ತಿಬ್ಬಿ ಸುಹಾವೀನ ತ್ಯಜಾತುವೆ ನುಬಾಬಸ್ ಬುಣು ಹೇವಾಣೆ ಹೆಯ್ಯವೆ ಇಕವನ ದನ್ನವಾಫಿಯೇ ತಿಯಕಂ ಕೊಮ್ಮೆ ಗೊತ್ತಿನ ನವಯಸ್ ಮಿಹಾರು ಎಮಿಯು ದಕ್ಕ ಎವಳೆ ನುಬಾ ವಾಹಕ ಎನ್ನುವ ಸ್ವಾಮಥೋವೆ ಮಿಕವನ ಈ ಕೊಂಬಾಹಕೆ ಎತ್ತೋ ಸೀಮ ಮಿವಾಹಕ್ತವ ಖಬರ್ ದನ್ನವಾಫಿಯೇ ದೆಂಗ ಆಯಿಷ್ಟು ಗುಫಾನು ಗಂಡುವರ ಬಡಾಗಿ ಇಹಬ್ಬರೆ ಅದಿ ಆಜಾಸ್ ಕಂಪಳು ಮಾ ಬಡು ಇಜ್ಜೇವೆ ಮಿಹಾಲ್ ಕೊಳುಗ ಅನ್ನೋ ಅನಿಕೋ ಇತು ರಸೂದ ಇಫಾನ್ ಒಡಾಗಿ ಎಕ್ಕಲ ಹೆಂಗ್ ಕೊಂಹಾಲಿಂಗ್ ಹೇ ಎಸ್ ಸೀಮಾ ವಿದಾಳು ಇಜ್ಜೆ ಅಳ್ಗೊಂಡು ಮಿ ಬಜಿವೆ ಒನ್ನ ಬಪ್ಪಾಯಿಗಿಯ ದಿ ಯಾಕಿತ್ತೋಯ್ ಈಗ ಇಫಾನ್ ಹದೀಸ್ ಕುರಿವಿಯೇ ಎಮ್ಮೆ ರಗಳೆ ದಿಂಗ ಆಯಿಷ್ಟು ಗುಫಾನು ಅಬು ಬಕುರು ಗುಫಾನು ಗಂಡುವರ ಬಡಾಗಿ ಮೈಕವನಾಗಿ ಅರಿಹು ಮಿಹಬರು ಅಸ್ವಾಭಿಯ ಎ ಮೈಕಮನ ದಿನ್ನಿವಿಯೇ ದರಿಫುಳಾಯ ಹಿದ್ದತಿ ನುಕುರಬಾರೆ ಮೈ ಮಿಯಗುವೆ ಗಾತುವ ತಂಕೊಳೆ ರೀತಿ ಎಂಬಕು ಹಿಂದೆಪ ಎ ಮಿಹಗುಗೆ ಎಹೆಂಗ ಅಮೀವೆಸ್ ತಿವೆನೀವಿಯಾ ತಿಯಕಾಯ ಹಿತಮ್ಮೆ ಅಡಿಂಗ್ ಇವೇನೇವೆ ಆಯಿಷ್ಟು ಗುಫಾನು ವಿದಾಳುವಿಯೇ ಸುಹಾನ ದೋಹಿಯೆ ಅಹರಿಮೆ ನೀವೆಸ ತ್ಯಮುನಿಕಾಯ ಆದಾಗಿ ಮೀಹು ಹೆಯ್ಯೆ ಮೀಹುಂ ಹಮ ತಿಯ ವಾಗ ತಿಯೇನ್ ದಕ್ಕಾ ಭೇಯ್ಯೆ ಏನ್ ಕಮ್ಗ ವಣೀವಿಯ ತಿಯಕಂತಕು ಸದಾಮಿ ಕುರಬಾಣಿ ಹಮ ಸಿದ್ರಾ ಇಫಾಳು ದಿನೋಡಿಗಂಬ ಕಲ್ಯಾಂಗೆ ಮಿದ್ವಸ್ತವ್ಯ ತಿರೇಗ ಮಿವಾಹಕ ದಿಕ್ಕಿವೇ ಗದ ಕಮಾಯಿ ಮಿಕಂ ಹಿಂಗಿ ಮಗುಂ ಇಸುರ ಸುಲ್ಲ ಇಫಾನ ಬಿಸ್ ಮಿಕಂ ಮಣಿ ದಚಿಫುಳು ಇಫೆ ಮಿಹೆಂ ಕಮ್ಮು ಅಸಾವೆ ಕಲುಂ ಕುರಿ ಕುರಿಯ ತಿಬ್ಬೆ ಮೈ ಬೇಬೆ ಕಲುನಾಯಿ ಮಶುರ ಕುರುಬಾ ಹದ್ದೋತೇವೆ ಏಕೇಕಿ ಬೇಕಲುಂ ಎ ಬೇಕಲಿಕ ಫಿನ್ ಒಡಾಗನ್ನು ಅಲಫಾ ಮಗುಂ ಆಯಿಷ್ಟು ಭಾನಾಯಿ ಅದಿ ಎ ಸೊಫಾನ್ ಹುರಿ ತಕವಾ ವಿರಿಕಂ ಭಯಾನ್ ಕುರುಬಾ ದನ್ನೋತೇವೆ ದಿಂಫಾಯ್ ಆಯಿಷ್ಟು ಗುಫಾನು ಅವು ಬಕುರು ಗುಫಾನು ಗಂಡುವರ ಬಡಾಗೆ ಮೈಕವನಾಯ ಯುವಾಕುಳು ದಕ್ಕವಾ ಸಲಾಮಿ ಕುರಬಾಣಿ ಹಿಮ ಮೈಕಲ್ಯಾಂಗೆ ಎಬಿದಾಳು ಇಫಾ ಯೋಶೋ ಒಡಾಗೆ ಗೆಕ್ಕೊಳ ಫಲದು ನಮಾದು ಫುಳಕ ನೋನಿ ತೆಜುವಡ ನುಗೆಂಗ್ ಎಬ್ಬಿ ಸ್ಮಿಹಕ ಯುವಾಕುಳೆ ನುದಕ್ಕವ ಎಬ್ಬೆ ಸೆಚ್ಚೆ ಫಲಿ ನುಕುಳುವ ಉಣ್ಣವಾತ ದಿರೆ ದೆದು ಅಭಿ ಫಹುಂ ಆಯಿಷ್ಟು ಗುಫಾನಿ ಎಬದ ಕಂತಕುಂ ಬರಿಯ ಸಾಫುಗಿಂಬ ಬೇಕಂಜೆ ಹುಕಂ ಎಂಗೆ ಮಾ ಇಕ್ಕುವ ಗಜ್ಬುಗೆ ಹುಕುಂ ತಕಾಯಿ ಗಜ್ಬು ಕುರಾ ಮೀಹುನ ದೀನುಗೆ ಫರಾತುನ್ ದೇಂಬಿ ಅದಬುಗೆ ವಾಹಕಿಯಾಯಿ ಆಖಿರತ್ಗ ಐ ಮೀ ಹುನಂ ಹುರಿ ಅಜಾಬ್ಗೆ ವಾಹಕತ ಭಯಾಂಕುರಿ ವಿ ಆಯತ್ತ ಬಾವ ಅದ ಬ್ಯಾಫಿಯ ಈ ಆಯತ್ತ ಕಿ ನೂರು ಸೂರತ್ತುಗೆ ಇನ್ನ ಲದೀನ ಜಾಉ ಬಿಲ್ ಇಫ್ ಕಿ ಔಸ್ಬತು ಮಿಂಕುಂ ಮಿತನು ಫೆರಿಗೆ ಫಾತಂ ಎಹುರಿ ಆಯತ್ತಕ್ಕೆ ದೆಂಗಿ ತುರ ಸೂದ ಇಫಾನ್ಗೆ ಹಿಪ್ಪಳು ಸಾಫೆ
ඒ වාක්‍යයයි මෙදුග එංගේ ගොතුගේ ඉන්සාෆුන් සරියෙ කුරබ්වා ආයස්තු යමානා මෙදුග ඉහු හුරි ගොයිකොල කන්ත බාට්ටෝ ඇරිය මිහිරි කොම්මෙ කවමෙකි තිරේගා නමස් බේර්ෆුන් ඔමාංකුගෙන් එතෙර හිතුවා හස්ද යයි ෆිතුන ජයගෙන් උලේ මනා ෆිකුන්ගේ කිබෑ මොලි කවමන් අන්න ගෙල්නමා බලති ෆසාද හුන්න ගොතේ ෆිතුන යකුන් කිතමෙ කුඩ ලෝලෙන් එ මිහුන ෆෙරනස් එයි බාගණි කම්ගා නොහදේ නොතිවේනේ ඒ ජමාන කී වහී අවමුගේ ජමාන් කමුන් එ මිහුන්ගේ මසකතුන් එ බොඩු කුරා බාබා ගඬු බෙදෙමන් සාෆවමන් දිය කමකු එ මිහුන්ගේ ගොතේ පෙස් දුලෙ නුකරතේ එහෙන් බීරු එනුන් ජමාන් ජමාන්ගේ හාදිකී කොබෑ වාවේ ولا حول ولا قوه الا بالله غزوه الخندق خندق وهندرام بنو النضير وانهاج يهودين اميهون گراتون بير كوربا هجما فاكويس اميهونكن هيمينكو نوتيبيوني ادي كيت اميون ديماكلي اميهونا بيونوها گوتكون اكونگ بدل هيفا ادي اورين افي بيتان اتلا هدمت في اورينگ بولون كور جماعتكو ميو مكه يگوس قريش وانهاج بولناي واك دكا يتور سودا يفاناي هندرام كورمگ مچن هيفردي ಿಮಾವರಿನ್ ಇಕಮ ವಾಗ್ದೇನೆ ಇಕಮ ಗ ಅವದು ಕೊಂಗಳೆ ಫುವೆ ಉರೈ ಸಂಹಾಗಿ ಮೀಹುನ್ ಇಕಂ ಕಬೂಲ್ ಕೊಫುವೆ ದಿನ್ ರತ್ವಾನ್ ವಂಹಾ ಮೀಹುನ್ ಗಾತಕ ಯಹೂದೀನ್ ಮೆಗೊಸ್ ಎ ಮೀಹುನನ್ ಹಿಬರ್ದಿ ಕುರೈ ಸಂಹಾಗಿ ಮೀಹುನಾಯಿ ತಿಮ ಮೀಹುನಾಯಿ ಎಕ್ಕೋಗಿನ್ ಹಂಗುರಾಮ್ ಕುರಾನ್ ಕಸ್ತು ಕುಳ ವಾಹಕ ಬುಣೆ ಮಿ ರತ್ವಾನ್ ವಂಹಾಗಿ ಮೀಹುನ್ ಸಲ್ಯಾಯ್ ಫುವೆ ದಿನ್ ಕುರೈ ಸಂಹಾಗಿ ಮೀಹುನ್ ಹಂಗುರಾಮೆ ತಯಾರ್ ವಿಜ್ಜೆ ಬಿಬೆ ಮೀಹುನ್ ಗೆ ವೆರಿಯಕ ಬಿ ಅಬು ಸುಫಿಯಾನೆ ದಿದಾಗಿ ವೆರಿಯಕಿ ಉಸ್ಮಾನ್ ಮುನ್ ತಲ್ಹತ ಬ್ನಿ ಅಬಿ ತಲ್ಹತ ಅಬ್ದರಿ ಮೀನಾಯಿ ಮಕ್ಕಾಯಿ ಮಿ ಹಂಗುರಾಮಿಯ ನುಕಿನ್ ಹಂಗುರಾಮ್ ವೆರಿಂಗ್ ಅದದು ಹತರು ಹಾಹೆ ಮಿಗಾಫಿಲಾಗಾ ವನಿ ತಿನ್ಸತ್ತ ಅಹಾಯ್ ಹಾಸ್ ಜಮದೇವ್ ಗತ್ವಾನ್ ವಂಹಾ ಮೀಹುಮೆ ಸಂಗುರಾಮಿಯ ತಯಾರುಗೆ ನುಕುಮೆಜ್ಜೇವ್ ಮಿಬ್ಯಾಮಿಹು ವೆರಿಯೇ ಕಂಹುರಿ ಒಯನತ್ ಬುನ ಹಿಸ್ನೆವೆ ಮೀನಾಯಕಿ ದಾದಿ ಮಿದಾದ್ವ ಇತು ರಸೂದ ಇಫಾನಾಯಿ ಸುಲ್ಹವೆ ಏನಾಗಿ ಸೂಫಾ ಸೂಫಿ ತಕ ಹುಯ್ ಹೆಪ್ಪಮ್ಮ ಮದೀನಾಗಿ ಕಾರಿ ಬಿಂಗಡ ದೇವಿ ಮಿಹಾಯೆ ಮೀನಾಯಾಯಿ ಇಕ್ವ ಹಾಸ್ ಅಸ್ವಾರುಂಬೇವ್ ಅದಿ ಮುರ್ರತ್ ವಂಹಾಗಿ ಮೀಹುಮೆ ಸಂಗುರಾಮಿಯ ತಯಾರುಗೆ ನುಕುಮೆಜ್ಜೌವೆ ಮಿಬ್ಯಾಮಿಹು ವೆರಿಯೇ ಕಂಹುರಿ ಹಾರಿಸ್ ಬುನ ಆಫೆ ಕಿಯೆ ಮೀಹಿಕೆವೆ ಮೀನಾಯ ಎಕ್ವ ಹತರ ಸತೇಕ ಮೀಹು ಬೇ ಅಸುಜಾ ವಂಹಾ ಮೀಹು ತಯಾರ್ ವೈದ್ಯವೆ ಎ ಮೀಹುಗೆ ವೆರಿಯಕಂ ಹುರಿ ಅಬು ಮಸೌದ್ ಬುನು ರುಖಾಯ್ದತೆ ಸುಲೈಮತ್ ವಂಹಾ ಮೀಹು ತಯಾರ್ ವೈದ್ಯವೆ ಮಿಬಾ ಮೀಹುಗೆ ಅದದು ಸತೇಕೆವೆ ಮಿಬಾ ಮೀಹುಗೆ ವೆರಿಯ ಕಿ ಸುಫಿಯಾನ್ ಬುನು ಅಬ್ದು ಶಮ್ಸೆ ಅಸದ್ ವಂಹಾ ಮೀಹು ತಯಾರ್ ವೈದ್ಯವೆ ಮಿಬಾ ಮೀಹುಗೆ ವೆರಿಯ ಕಿ ತುಲೈಹತ್ ಬುನು ಖುವಾಯ್ದತೆ ಫೇ ಮಿಹುರಿ ಹಾ ಬಾಗ ಬಾಗ್ಯಕುಂ ಹುಗುರಾಮೆ ತಯಾರ್ ವಗೆ ನುಕುಂ ಎಮ್ಮೆಂಗೆ ಜುಮ್ಲ ದಿಹಾಸ್ ಕಂ ಗಾವಿಯೆ ಮಿ ಎಮ್ಮೆಂಗೆ ಮಿ ಹಂಗುರಾಮಾಗಿ ಎಮ್ಮೆ ಬೊಡ್ ವೆರಿಯಕಿ ಅಬು ಸುಫಿಯಾನ್ ಕಮ್ಗಾ ಲೈಫುವೆ ಮಿ ಹುರಿಹಾ ಎಮ್ಮೆಂಗ್ ಇತುರ್ ರಸೂದ ಇಫಾನಾಯಿ ಹಂಗುರಾಮಿಯ ತಯಾರ್ ವಿಗೆ ಮದೀನಾಯನ್ ಅನ್ನ ಖಬರು ಇತುರ್ ಕ ಇಫಾನ ದಿಬೋಡಾಗ ತುಮ್ ಅಸಾಬ್ ಏಕಜಂ ಎಕುರಬ್ಬಾ ಮಿ ಬಾ ಮಿ ಹುನಾಯಿ ಹಂಗುರಾಮಿಯ ನುಕುವ ಡಾಗ ನವಾನಿ ಇತೋ ನುವತ ಮದೀನಾಗ ಹುನ್ನವಾಗಿ ಹಂಗುರಾಮ ಕುರಬಾನಿ ಇತೋ ಮಶ್ವರಾ ಕುರಬ್ಬಾ ಇನ ಬೇಕಜನ ಫೆನೋಡಾಗ ತಿ ಮದೀನಾಗ ಹುನ್ನವಾಗಿ ಹಂಗುರಾಮ ಕುರಬೆ ದೆಮ್ ಮಿಗೈ ಕಸ್ತು ಕುರಬಾಫಿ ಸಲ್ಮಾನುಲ್ ಫಾರಿಸಿ ಇಫಾನ್ ದನ್ನವಾಫಿಯೆ ಅಳ್ಗುಣುಮೆಂ ಫಾರಿಸ್ ಕರಾಗ ಉಳೆ ಇರು ಮಿಹಿಂ ಗಿನಬೇಕ ಎಬ್ಬೆಗೆ ರಸ್ಕಾಯಿ ಹಂಗುರಾಮೇಕಂ ಅನ್ನನೀ ಬೀಯ ಎ ರಸುಗೆ ಮೀಹುಂ ಎ ಮೀಹುಂ ದಿಫಾ ಕುಳಮ ರಬ್ಬೇರುಗ ಬಡು ಖಂಜೆ ಕೊಣೆ ಎ ಕೊಣ್ಣ ಫಸ್ತ ಖಂಜುಗೆ ಬೇರು ಫರಾತನ್ ನಗಾಫಾ ಬಾಬನಿಯೇ ಏಕೆನಿ ಖಂದಗೆ ಎ ಉತ್ತಮ ದುಸ್ಮಿನುನ್ನ ವರ ದತಿಕನ್ ಜಿಬೇ ಹುಟ್ಟೆ ದೆಮ್ ಮಿಗುತಕಿ ಮೊಳಗುತಿಕಂ ಗಾಫೆನ್ ವಡಾಗೆ ಮಿಕಂತ ಕುಳವಮಂ ಅಮರು ಕುರ ಬಾಬಿಯೇ ಮಿಯಕಿ ಅರಬೀಂಗೆ ಮೀಹುಂ ಮೀಗೆ ಇಹಕು ದನ್ನಕವೆ ನೋನೆ ದೆಮ್ ಮಿ ಖಂದಗು ಮದೀನಾಗ ಇರ್ಮತಿ ಫರಾತಂ ಫರಾಗಿನ್ ಹುಳಗು ಫರಾತ ಕೊಣೆ ಹುವೆ ಮಿ ಕೊನುನಿ ಮದೀನಾಯಂ ಅರಾಗತುಮ ತನುವ ಸ್ವಾಂ ಎಫರಾತುಗೆ ಅನೆಫರಾತಕಿ ಮದೀನಾಯಕಂ ಅರಾಗತುಂ ಫಸೇಹವಾನ್ ಎಫರಾತಿ ನೂನೆ ಮಿ ಖಂದಗು ಕೊನುಂಗ ಇಸ್ಲಾಮುಗೆ ಮೀಹುಂ ವರ ಬೊಡು ಬುರೆಯಾಯಿ ಉಂದಗೂತಂ ಉಫುಲುವೆ ಮೇನಿ ಎಬೇಕಜನ್ ತಿಬ್ಬೆವಿಯಕಿ ಮಿಫದ ಬೊಡು ಮಸಕೃತಿಂ ಉಫುಲ್ಜೆವೆ ಫದ ತನುವಸ್ ಕಮಕಾಯಿ ತಿಯಾಗಿ ಕಮಿಗ್ಯಾಯಿಸ್ ನೂನೆ ಅದಿಂ ಬೇಕಜನಕಿ ಇಬಾವತುಗೆ ಮಸಕೆತ್ತಕಂ ಆದವಿಂಬ ಬಯಪಿಸ್ ನುಮೆ ನೂಮೆವೆ ಮಿ ಬೇಕಜನ್ನ ಐಕ್ವ ಇತು ರಸೂಲ ಇಫಾನು ಹಮ ಆದಾಯಿ ಇಸ್ಲಾಮಕ್ ಫದಾಯಿ ಮಸಕೆಪ್ಪಳು ಕುರಬತೆ ದೆಮ್ಮಿ ಖಂದಗು ಕಂತಕು ನಿಮಿಗೆ ಇಸ್ಲಾಮ್ಗೆ ಲಷ್ಕರ್ ಮದೀನಾಗ ಇರ್ಮತಿ ಫರಾತ ನುಕ್ಮೆಜ್ಜೆ ಮಿ ಲಷ್ಕರ್ಗೆ ಫುರಗಸ್ ದೇವಿಗೆ ಬನಿ ಸಲ್ಹು ಫರ್ಬದಿಯರೆ ಮಿ ಲಷ್ಕರ್ಗೆ ಅದ ತಿಂಗ್ ಹಾಹೆ ಮುಹಾಜಿರಿ ಅಬೇಖಜುಂಗೆ ದಿಜಾಗಿ ವೆರಿಯಕಿ ಜಯದುಬನ್ ಹಾರಿಸತು ಇಫಾನೆ ಅನ್ಸೋರಿ ಅಬೇಖಜುಂಗೆ ದಿಜಾಗಿ ವೆರಿಯಕಿ ಸೌದುಬನ್ ಉಬಾದಾಯ ದಿಂಫೇ ಕುರೇ ಸುಂಹಾಗಿ ಲಷ್ಕರ್ ವಯಸ್ ಮದೀನಾಗ ರಬ್ಬೇರು ಸಹಜತಂ ಓಹರಿ ಇವ್ವಾತನ ಫೈಬಜ್ಜೆ ರತ್ವಾನ್ ಒಂಹಾಗಿ ಲಷ್ಕರ್ ವಯಸ್ ಅಹುದುಗೆ ಕಾರ್ಯ ಫೈಬಜ್ಜೆ ಮಿ ಕಾಫರುಂಗೆ ಲಷ್ಕರು ಖಂದಗು ದಿಕ್ಫಾ ಅಜಾಬಜ್ಜೆ ಅದಿ ಮಿ ಬ್ಯಾಮಿಯುಗೆ ಹಿತ ವರ ಬಿರುವಿರಿ ಕಂಬದಿಜ್ಜಮೆ ಮಿಹಿನಿ ಮಿಯಕಿ ಹಂಗುರಾಮಾಯಿ ಕಂತ ತಿರೆಯಕು ಮಿ ಬ್ಯಾಮಿಯು ದಿಕೆ ಉಳೆ ಜಾತು ಕಮೆ ನೋನೆ ದೆ ಮಿ ಬ್ಯಾಮಿಯು ಎಬ್ಬೇಕು ಅನೆಬ್ಬೇಕ ದುಣಿ ಉಕ ಹಂಗುರಾಮ ಕುರ್ತೇವೆ ಮಿಗೆ ಮತೀಗ ದ್ವಸ್ ದಿಗ್ವಾಂ ಫಿರ್ಮಂ ಎದ್ವಾ ಕಾಫರುಂಗೆ ಕೌಮ ನುಕಿ ಜಮಾತಿಗೆ ಮೀಹುಂ ಮಿ ಖಂದಗು ಫಾನಲ ಅವಮ ಗದ ಅಳಾಯ್ಪುವೆ ಮೀ ತಿರೇಗ ಒಯ್ಕಿರಿ ಮತ್ ಅಬಿ ಜಹುದಾಯಿ ಅಮ್ರೂಬುನು ಅಬ್ದು ಹುದ್ದೆ ಕಿಯೇ ಫೌಜವಾನಕಾಯಿ ಬೇವೆ
මිවරෙන් මි හඳව කාරයක් ගෑබි ගතුමුන් මිවරෙන් අරාතිබි අස්තවස් මි හඳගු දෙකවා වර සිහි නොකමන් තිර ගත මිගතන් ලනිකුන් ස්ලාම්ගේ තෙරෙන් ජමාත ගේබේකන නොකුන්නවා මිවරනයි හමද දෙවා බයි මිහුන් ගතුලිවමුන් දැන්තිවි මිහුන් අස් අම්රාලාපා පිලාන්දුව හිගෙජ්ජව අමරබුණු අබ්දු උද්දායි හමද දෙවී අලිග පාන දෙපරාතුන් බලාන්ති මිහුන් හයරාම් බාපද හඟුරාමේර ගෙත්ත මීගේ දෙකද මෙහෙදව එකමක ආහිරුග අබ්දු බුද්දු අලිග පානුගේ කලිකොළුන් ගතුලි වෙජේ මිනායකි අරබින් ඉතිරේ මශූර් ෆහුදවාන කිය මෙ හමදාගා නවෆල් බුන් අබ්දුල්ලාහි කියුණු මීහක් අස්මතීන් හන්දක වෙට්ටි කඳුරා බින්දායෙන් උස් මරු වෙජේ එකුන් අවහම් මරුවී සෞදුමන් මාද යසී දුඤ්ඤකුන් ඒනාගේ ඇද්දඬීග නාර කණාගෙන් දිය කමුණ මිදෝ මිකාල් බාවතක හඟුරාම කුරුමායි දුණි උකුන් ඉරෝසිජ්ජ මද්දාන් දෙමිස් දෙමි හුටේ ඉස්ලාමුන මිදෝගේ නමාද ස්වායිතුය එබේ එකද මිදෝගේ නමාද එරේ ගේගනුක ගදෝ කුරෙබියෙ එරේ ගේගනුක හන්දක කාරිය ෆාර්වෙරින් දබ්බාපාවේ කන්දකුන් තංකොලෙ දෙරකුන් එතනිගා එරේගේ ෆිනි නොහනු ගදකමා ඒකු ඉතු රසූල් ඉෆාන් ෆාරියන් හුනෙවිය ඉතුරුකේ ඉෆාන් කේ ඉෆාන් ගසාබේ කලුන නසරු දිබේනේ කමගේ උෆාවිර කමගේ ඛබර්ත දෙබා වවුදු කුරබති මුනාෆිකුන් දන්නේ මිෆද දති හාල් වෙයිස් ජී ගතුමුන් එවරෙන්ගේ හිතුගා හොරි බේ ඊමාන් කම් ෆාල් වෙ ජාජාත් ගබාකට දක්කම් බරයි ෆුව ආ කිසයයි කයසර්ගේ ඛජානත මිහිර ෆතහ වනීතායේ මෑරස් කලෑග් රුස්වා දී මිහිර ගද වනීතායේ ما وعدنا الله ورسوله الا غرورا مهم بس بنتي مباو ما نهي ما رسكلان يا يكلان رسول اهر من هلدون تريكم غوالتك نوني نكره بته ميكال ها واك دكا ولفا اهر من ميتانغا تيمبوري اهر من ابدرين تيبي گدرا ركاتي رماي ايتانغا فاريا تيموغ اولاك ما بوري كيا ابيك مدينه هنگ جوو كم مكس مي حصار بي سبب اسلام گ مچن حال ور دتي جي ادي وكين دتيكن اكون بڑوي كمي مدينه كاريغا ميهارت تيبي ಬನೀ ಗುರೇದತ್ ವಂಗಾಗಿ ಯಹೂದೀನ್ ಮಿತಮಳುಗ ಎವರೆಂಗೆ ಅಹುದು ವಾಲ ದಿಕೊಳು ಇರೇ ಗತ್ತುಮಗೆ ಕೊಳಮತಿ ಜಹಾನ್ ಫರಾಗಿ ಪುವೆ ಮಿಕಮ್ಗೆ ಸವಕಿ ಬನಿ ನದೀರ್ ವಂಗಾ ಯಹೂದೀನ್ಗೆ ವೆರೀಕನ್ ಉಳುನು ಹೊಯ ಯುಬುನು ಅಖ್ತಬ್ ಬನಿ ಗುರೇದತ್ ವಂಗಾಗಿ ಸಾಹಿಬ್ ಕಾವುಬುನು ಅಸದು ಗಾತಗ್ಗು ಸುಭಾಗ ದಕ್ಕ ವಸ್ವಾಸ್ತಿ ಏನ ಹಲ್ಯಾಗಿನ್ ಅಹುದು ವಾಲ ಮಚ್ಚ ಇವರ್ ದಿನಿಯ ಮಿಖಬರ್ತನ್ ಇತು ರಸೂಲ್ ಇಫಾನ್ ಈವಡಾ ಗತ್ತುಮ ಮುಸ್ಲಿಮತ್ ಬುನು ಅಸ್ಲಂ ದುಯಿಸ ತಮೀನ್ ಗಮಚ್ಚ ವೆರಿಕುರಬ ಜೈದು ಬುನು ಹಾಸ ತಿನ್ಸತೇ ಕಮೀನ್ ಗಮಚ್ಚ ವೆರಿಕುರಬಾಫ ಮದೀನಾ ರಕ್ಕಾತಿ ರೋಮ ಫಣು ವ್ಯಾಪಿ ಬನ್ನು ಕುರಾಯದು ತುಂಗಾಗ ಮೀನು ಕಿವೇ ಮೀ ಈ ಬಡಾಗಿ ಖಬರ್ ದೊಗುತೆ ಬೆಲ್ಲಿಯಮ ಜುಬೈರ್ ಗಿಫಾನು ಫಣು ವ್ಯಾಪಿ ಮಿಕ ಇಫಾನ್ ಬಡಾಗಿ ಖಬರ್ ಬೆಲ್ಲಿ ವೀರು ಎಬ ಅಮೀನ್ ತಿವಿ ಮಾ ಬೊಡಂ ಇಕಂ ಫಾಳ್ಕು ಗಿನ್ನ ಇಕ ಇಫಾನು ಗೆ ಮೋನ್ ಫುಲ್ ಮತೀಗ ಇತು ರಸೂಲ್ ಇಫಾನ್ ಹುತುರು ಬಸ್ತ ಕಿಯಾ ಹಿದುವೆ ಜಿಮ್ ಫೇ ಜುಬೈರ್ ಗಿಫಾನ್ ಬಡಾಗಿ ಮಿ ಖಬರ್ ತ ದೇವಮ ಇಸ್ಲಾಮು ಗೆ ಮುಸೀಬೆ ಬೊಡುವೆ ಹಿತುವ ಇಮಾನ್ ಕಂ ಹರ್ಜಾಫಾ ವಾ ಮೀ ಹುನಾಯ್ ವಾಯೀಬ್ ಕಂ ಹುರಿ ಮೀ ಹುಂ ವಕಿವೆ ಇಂಗೆ ಇಂತಿಹಾನ ಕಬ್ಬಿಯ ಮದೀನಾಗೆ ಕದುರುಗೆ ತಿಂಬಾಕಲು ಎಬ್ಬಾ ದಿನ ಮಚ್ಚ ಪ್ರಯಾಣತ್ ಬುನು ಹಸ್ನಲ್ ಫಿಜಾರಿಯಾ ಇಸುಲಹೇ ಕರಾರ್ ವೇತ ಉಳುಮ್ ಗವಾಹಕ ಎಬ್ಬಿಸ್ ದೆಕೆವಣೆ ಮೀ ಮಿಸುಲಹೇ ಬನಿಕೊಂಗ್ ಏನಾ ಗುರೇ ಸುಂಹಾಗಿ ಮೀ ಹುನಾ ಇವಕ್ವಿಗೆನ್ ದೀವುಮ್ ಬಸ್ ಲಕ್ಕ ಲುಯೇ ಬಾಣೆ ಕವತೇವೆ ಮಿಕವಾ ಮಿದುಗ ಅನ್ಸೋರಿಯ ಬೇಕಜಂ ಬಿದಾಳುವಿಯೇ ಅಹರ್ಬೆ ಮ್ಯಾರಸ್ ಕಿದಾಯ ಕಿವೆ ಶರೀವ್ ಕುರ ಹಾಜುಗ ಅತಿವಿ ಇರುವೆಸ್ ಮದೀನಾಗೆ ಕದುರುಂ ಎಮ್ಮೆ ಒಟೆಬಿಸ್ ಇಕಾಜ ಇಲೇ ಅಜ್ನಬಿಯ ಕ ನುದೆಮೆ ಎಂ ಬೀರ್ ಮಿಹಾರ್ ತಿಯಕಂತ ಕುರಾವರಿ ಕೊಂಪ ದೇಕುಂ ಹೈಯೆ ಮ್ಯಾರಸ್ ಕಲಾಂಗಿ ಈ ಕಲಾಂಗಿ ದೀನಸ ಈ ಕಲಾಂಗಿ ನಬಿಯಾಯ ನಸರು ದೇವ ಮಕ್ಕಳದು ಅಂತ ಕಲಾಂಗಿ ಮಿಸಾಬ ಮಿಕಂ ಗುಸ್ವಾ ವಣಿಕೊ ದೇಂ ಕಂತಂ ಹಿಂಗ್ ಮಗಿ ಕುರೇ ಸೊಂಹಾಗಿ ಮೀಹುಂ ಇಸ್ಲಾಮಂ ಬಿರುಗಿನ್ನೆವ ಮದೀನಾಯ ಫಣುಯಿ ಕಂಗ ಅವಾಹಕ ಇಸ್ವಿದ್ಯ ಅಶ್ಯಾ ವಂಹಾಯ ನೋಯಂಬುಲ್ ಮಸೌದ್ ಎಹಾ ರುಸುರ ಮಿ ಮದೀನಾಗ ಉಳೆಂ ಹದಾಗಿ ಏನಾಯ ಇಸ್ಲಾಂ ದೀನ ಮಮಾಯ ಕಂ ಫೆನಿ ಏನಾಗಿ ಹಿತಂ ಈಮಾನ್ ಕಂ ಜಿಬಿಗಿನ್ ಹುರಿಫಾ ಮೀನಾ ಮಿರೆ ಇತು ರಸೂಲ್ ಇಫಾನ್ ಗರಿಹಂ ಆಯಸ್ ದನ್ನ ಎಫಿಯೆ ಎ ಮ್ಯಾರಸ್ ಕಲ್ಯಾಂಗ್ ರಸೂಲಾಯ ಅಳ್ಗುಣ ಮಿಹುರಿ ಇಸ್ಲಾಂ ಮಿಗಿನ್ನೆ ಅಳ್ಗುಣ ಫೆನ್ನನಿ ಹಗ್ ಗೊತ್ತುಗ ಹುಣ್ಣವಿ ಕಲಿ ಇಫಾನ್ ಕಮರೆ ಕಾಫಿರುನ್ನಿ ಬಾಸಿಲ್ ಗೊತ್ತುಗ ತಿಬ್ಬಾಯಿ ಎಕು ಅನಿಯಾವಿರುವೆಗಿನ್ ಉಳೆ ಬೈಕಂ ಅಳ್ಗುಂಡ ರಂಗಳಂ ಇಗಿ ಭಯ ವಿಜ್ಜೆ ಎಬ ಅಮಿಯುಂ ಅಳ್ಗುಂಡು ಇಸ್ಲಾಂ ಬೀಕಮೆ ನುದನ್ನಾನೆ ಮಿಹಂ ವೀರ್ ಮಿಹಂ ಗುರಾಮಾಗಿ ತಿರೇಗ ಅಳ್ಗುಂಡ ವೇವನ್ ಗೊತ್ತುಕುಂ ಇಸ್ಲಾಂ ದೀನ ನಸರು ದಿನ ಮಂಗ್ ಅಮರುಫುಳು ದೆಬ್ಬಾರೆ ಇತರು ಕಲಿ ಇಫಾನ್ ಅದೀಸ್ ಕುರೆ ವಿಯೇ ಕಲಿಯಗಿಯ ಮ್ಯಾಕಿರಾಂಗಿ ತಿರ್ತಮಗ ದಕ್ಕವಾಫಿಯ ಕಲಿಯಗಿಯ ದೇವನು ನಸರು ಇದ್ದೇ ನುಕುನ್ನಾರೆ ಹಮ ಕರ್ವರುಂ ಹಂಗುರಾಮಯಿ ಮಕರು ಹೆದುಂ ಹುರಿ ಕಮಕಿ ಹಂಗುರಾಮಾಯಿಗೆ ಮಕರು ದೆಂಫೆ ಮಿ ನುಆಯಂಬುಲ್ ಮಸ್ಊದ್ ಬನಿ ಕುರೈದತ್ ವಂಗಾಗಿ ಮೀಹುಂ ಎಗಾತ ಹಂಗಾಜ್ಜೇ ದೀಮುಂ ಮಿಬಾ ಮೀಹುಂ ಬೊಡುಂ ಮೀನಾಗಿ ಕಾರಿಯ ಗೊಸ್ ಮದೀನಾಗ ಮೀಹುಂ ದಕ್ಕ ಉಳೆ ವಾಹಕ್ಕೆ ಕಾಯ್ ಕಂತಂ ಹುರಿ ನೆಗ್ಗೊತ್ತುಗೆ ಖಬರ್ತ ಬಲ ಉಳುಂ ಫಿಲುಂಗ ಬೇನುಂಗ ಇಬ್ಬೆ ಜವ್ವ ಮೀನಾಯಕಿ ಮಿಬಾ ಮೀಹುನಾಯ ಸ್ವರ ರಟ್ಟಿ ಕಮಾಯ್ ಗದರ್ ಹುಣ್ಣ ಮೀಹಕೆ ದೆಂ ಮೀನಾ ಬುಣಿಫಿಯೆ ಅಹರೆನ್ ತೆಬಾ ಮೀಹುಂಗೆ ಕಾರಿಯ ಮಿಯಿ ತೆಬಾ ಮೀಹುಂ ಬಸ್ ಅವರೆಂಗೆ ಹುರಿ ಹಿಂಹಿಯ ಕಮಾಯ್ ನಸೇ ತಿರಿಕಂ ದನ್ನಾನೆ ತೀವೆ ಅದಿ ತೆಬಾ ಮೀಹುನ ಬಸ್ ಬೇಕು ಮೀಹುಂಗೆ ಕಿಬಾಯ್ ಕೆಸೆ ಲಿಬ್ಬನ್ ನೇದೇ ಕಮುಂ ಖಬರ್ ಬುಣ ದಿನಮಾಯಿ ಎಕ್ಕುಗ ಅಹುರೆನ್ನ ಫೆನ್ನ ನಸಿಹತೆ ಬಿಸ್ ಅದಾ ಕುರಾನ್ ಕಮಸೇವೆ ಕಂ ಹಿಂಗುಂ ಅಣ್ಣಾನೀ ತಿಯ ಬ್ಯಾಮಿಯುನ ಫೆನ್ನ ಗೊತ್ತಿಗೆ ಮಚ್ಚುತ್ತಾಯ ದೆಮ್ಮಿ ಬ್ಯಾಮಿಯು ಮೀನಾಗ ವಾಹಕಿಯಂ ಎದುಂ ಬೊಡುವೆ ಗತುಮು ಏನಾ ಇದಕ್ಕ

0: ඔරුවන් කියවා විදාල්වි අල්හාෆිස් මිෂෙල් ශාමින්.
1: මේ දීනුගේ අඩු
2: නුවතිහ මෙගහර්ට්ස්
1: දීනුගේ අඩු

ඒ තියබෑ මිහුන්ගේ ඇත්තකුන් ඉස්කුල කන්තවගේ සබබුන්නේ අදි හම කශවරුන් අල්ලාහි අලුතකුන්නං අනියා බිරිවෙ වොඩිගෙන්වා කලහුකම්ගා වොඩිගෙනෙන්නුවේ.

එහෙනෙකමක් එවරෙන්ගෙවෙරි රස්කලාන්ගේ තක්වාවෙරවි මීහුන්න එතන්තාගේ දසුන් කෝරතන් හිඟහිඟා හුන්න ස්වර්ගතන් හුට්ටේ එතන්තාගා එවරෙන් අබද දෙමිතිබේ හාලුගේ අල්ලාහුගේ හදරතුන් ලිබේ ශරෆෙක්ගෙ ගොතුගේ අල්ලාහුගේ හදරතුගාවා කන්ත හෙවලෆා මීහුන්නම්මා හෙවගෙන් වේ.

මීහුන් දූ කුලතක තීගෙ තෙරෙන් ෆිරහෙනුන් නබ්බයිවේ අදි මයිම් බෆයින්නායි තිමාගේ මීහුන් දූ කුලතක තීගෙ තෙරෙන් අංහෙනුන් නබ්වෙස් බයිවේ ඒ දූ කුලතක තීගෙ තෙරෙන් මදු එච්චකුන්නායි ගින එච්චකුන් වෙස් කඬ එළිගෙන්වා බයිග්ගෙ කොතුගෙයි.

නිකමැති දරින් කොළෙන් එවරෙන්ගේ ෆහතත් දූකුල නම එකුදින්ගේ මච්ච බිරුවතිවා පදෙන් එවරෙන් අල්ලාහ බිරුවතිවා හොෂිකමේ අදි එවරෙන් අල්ලාහ තක්වාවිරිවා හොෂිකමේ අදි ඉන්සාෆ්වරි සීදා බුනුමෙන් එවරෙන් බුනා හොෂිකමේ.

0: මේ ගුරුවන් කියවන් දස්කොත්තේ මුස්හෆුන් ෆිලාවලෙක සතේක තිරිස් වන ෆිලාවල මේ ප්‍රෝග්‍රෑම් ග කියවානි සූරතු අනාම්ගේ තිරිස් හවන ආයතුන් ෆෂාගෙන් ඒ සූරතුගේ සාලිස් ෆස්වන ආයතක නියල මුදරිසකී අල්කාරි අලි වහීද් අබ්දුරහ්මාන් දරිවරුණකී ආයිෂත් ෆසීනා හලිමත් සහුදා ආදම් අලිෆා හසන් අදි රවුදා මුහම්මද්
1: السلام عليكم ورحمة الله وبركاته
2: وعليكم السلام ورحمة الله وبركاته
1: مصحف في لاولي ميادوغي مي پروگرام گا کیون ہم جی فاوانی سورۃ الانعام گے 30 ہاون آیت فشاگین 40 فسون آیت گنیلا ميادوگی پروگرام اڈو سو ہوری ہا فراتکم وس ستے کے 30 دیون صفہ ہلوا گے تبون ادن ایم ایف رتا ميادوگی فی لاول مدرس کی ادن ہوری ہا کودین وس اڈو ہنتی بیتی أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إنما يستجيب الذين يسمعون والموتى يبعثهم الله ثم إليه يرجعون وقالوا لولا نزل عليه آية من ربه

අදි කලේගෙෆානු එවුරෙන්න්නං ඉංසාාරු කුරෙව්වියස්. නුවත එවුරෙන්න්නං කලේගෙෆානු ඉංසාාරු නුකුරෙව්වියස්. එවුරෙන්න්නං හමහම වෙගෙන්වේ. එවුරෙන් ඊමානෙන් නුවා නැතේ.

හම කෂවරුන් මරුවෙෆාවා මීහුන් අලුන් දිරුවනී තිමන් රස්කලාන්ගේ අදි එවරෙන් ඉස්කොෆ්ෆාවා අමලුතකායි එවරෙන්ගේ ෆහත් දූකොෆ්ෆා දිය අසරුත තිමන් රස්කලාන්ගේ ලිව්වමෙ අදි කොම්මෙ කමෙම්මෙ බයාම් වෙගෙන්වා ෆොතෙක්ගා තිමන් රස්කලාන්ගේ හිමෙනුවීමේ

ඌන් එයි එතාගේ මේවා ඉන්නයි එවරෙන්ගේ ඇත්තකුන් මසෙක්ක කොග්ගෙන් හෝදි තකෙතින් එවරෙන් කෑ උළුමට්ටකේ ෆහෙ එවරෙන් ශුකුරු නුකුරණී හෙයේ.

0: අදි එවරෙන් බුණාකමුගා විය. තිමම්මෙන් මරුවේ වෙයියශායි කෂිතකක වෙජ්ජෙහිඳු අලුන් දිරුමක ෆොනුවානේ බයකුකමුගා හම කෂවරුන් තිමම්මෙන් වේහෙයේ. අව ආබාඋනල් අව්වලූන් අදි තිමම්මෙන්ගේ ඉස්වෙදිය කාබෆයින් වෙස් හෙයේ. قل إن الأولين والآخرين لمجموعون إلى ميقات يوم معلوم
1: කලේගේ ෆානු විදාළු වාශේ හම කෂවරුන් ඉස්වෙදිය මීහුන්නායි ෆහුන් අන්නානේ මීහුන්නී එංගිගෙන්වා දුවහෙක්ගේ කඩාළුවා ෆාවා වගුතක එක්කුරව්වානේ බයකුකං කෂවර.
0: ثم إنكم أيها الضالون المكذبون لآكلون من شجر من زقوم
1: اے مغفر دیگنوا ادي دوگو کرا میہنے دن ہما کشورن තියබෑ මීහුන් සක්කූමු ගහුන් කානේකං කෂවරේ.
0: ෆමාලි ඌන මින්හල් බුතුූන්
1: ෆහෙ එයින් බඩුත ෆොරාලානේ මේ.
0: ෆශාරිබූන අලයිහි මිනල් හමීම්
1: ෆහෙ ඒගෙ මච්ච කෙකිකෙකි හුන්න හූුණු ෆෙන් බෝනේ මේ.
0: فشاربون شرب الهيم
1: فهي فيمبوا جنفاوا جملتا فيمبو فدان
0: هذا نزلهم يوم الدين
1: قيام الدوهم اورنگ مهمان داري اكي مي
0: نحن خلقناكم فلولا تصدقون
1: තියබෑ මීහුන් හෙද්දෙවී තිමන් රස්කලාන්ගේ ෆහෙ තියබෑ මීහුන් තෙදුනු කුරණී කී වෙහෙයේ.
0: අෆරායිතුම් මා තුම්නූන්
1: තියබෑ මීහුන් බේරු කුරා මඤ්ඤා මෙදු තියබෑ මීහුන් ෆහෙ විස්නා බෙලී මුහෙයේ.
0: أأنتم تخلقونه أم نحن الخالقون
1: إتكتي هدني تيبا ميهن هي نواتا هدوا فراتكي تمن رسكلانج هيّ.

0: මීහුන් බලබලා තිබෙමුයි. وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْكُمْ وَلَكِنْ لَا تُبْصِرُونَ අදි තියබෑ මීහුන් නවුර එමීහා එබහි මරුවා මීහා ගෑකම් බොඩි තිමන් රස්කලාංගේ එහෙනෙ කමකු තියබෑ මීහුන්නක නුෆෙනේ. فلولا إن كنتم غير مدينين ترجعونها إن كنتم صادقين فهي تيبا ميهني عملتك جزا نلبين بيك كمغا وانما تيبا ميهن افران امرا نغنني كي وغن هي තියබෑ මීහුන්නේ තෙදුවරින් කමුගා වා නමය.
1: فَأَمَّا إِنْ كَانَ مِنَ الْمُقَرَّبِينَ
0: فَهَ ඒ මරුවි මීහා කුත්තං කුරව්වා ෆාවා මීහුන්ගේ තෙරෙයින් වා නම දන්නාෂෙ.
1: فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّةُ نَعِيمٍ
0: ފَهَ اَمِيْهَكَنْ اَرَامَائِ تَنَوَسْ وَگَمْوَا رِزْقَائِ نِعْمَتُگِ سُوَرُگِ هُٹَّ.
1: وَأَمَّا إِنْ كَانَ مِنْ أَصْحَابِ الْيَمِينَ
0: أَدِي اَمِيْهَكُ كَنَا فَرَاتُگِ مِيْهُنْگِ تِرَيْمْوَا نَمَا دَنَّاشِ.
1: فَسَلَامٌ لَكَ مِنْ أَصْحَابِ الْيَمِينَ
0: ފَهَ اَمِيْهَكَ اَنْغَوَانَتَ كَنَا فَرَاتُگِ مِيْهُنْگِ كِبَيْنْ تِبَايَ سَلَامْ هُٹَّ.

එවරෙන් දන්නවා නැත එහෙන්නකුන් නූනේ හම කෂවරුන් තිමම්මෙන්ගේ ගාත ඉන්සාරු කුරව්වා රසූලකු වඩෑගතේ දෙන් තිමම්මෙන් දොගු කුරීමුවේ අදි තිමම්මෙන් බුණීමුවේ අල්ලාහු එවෙස් එච්චේ බාවයෙන් නුලවවේ තියබේකලුන් බොඩුවෙගෙන්වා ෆුරෙදු මෙග්ගා මෙනුවී නුවමුවේ.

0: නුවත රහ්මානුවන්ත රස්කලාන්ගේ ෆියව තියබෑ මීහුන්න නස්රුදේනේ ලෂ්කරෙක් කමුගා වනී කොම්බයෙන් හෙයේ හෙල්ලුමෙක්ගෙ තෙරේගා මෙනුවී කාෆිරුන් නුවේ. أَمَّنْ هَذَا الَّذِي يَرْزُقُكُمْ إِنْ أَمْسَكَ رِزْقَهُ بَلْ لَجُّوا فِي عُتُوٍّ وَنُفُورٍ
1: نُوَتَ إِكَلَانْجِ رِزُقُ دِوُّنْ هُتَّوَا فِي نَمَا تِيَبَا مِيهُنَّ رِزُقُ دَيْنَي مِيهَكِي
0: إِيْ كَاكُ هَيَّ أَدِي كِيَتَّ එවරෙන් වනී කිබුරුවෙරිකමායි හග්ගුන් එක්කිබාවුමෙක් ගයේ.

0: මේ ප්‍රෝග්‍රෑම් එක මිගෙනස්තිනි නමාතා බෙහෙ මොහාලෝ රැත මේ ෆොතුගවන් දියුන්ත හුෂාලා දිනි අලුස්තාස් හුසෙන් රුෂ්දි
1: අඩුවස සමුන්තිය ගෙන්දවනි තිය බේෆලුන්ගේ දීනි මුර්ෂීද
0: දීනුගේ අඩු දීනුගේ

0: ಇಸ್ಲಾಮುಗಾ ಜಹಾಗೆ ಮದೀನಾ ಗಿಂದೆವ್ನ ಇಸ್ಲಾಂ ದೀನುಗಾ ಮಿಗುತ ಫುರ್ತಮ ಗಿಂದೆವ್ನ ಬೊಜಕಿ ಮಿಯೇವ್ ಸಲಾಮಾಯ್ ಸಲಹ ಅಲ್ಲಿ ಇತು ರಸೂಲ್ ಇಮಾನ್ ಅಸಾಬೇಕಾಗಿ ಹಮ್ರಾವುಲ್ ಅಸದುಗಾ ತಿಂಡೇವಾನ್ ದಿನ ಹುಣ್ಣವ ಮೀನ್ ಕೊಮ್ಮೆ ರೇಕು ಮಿಲಸ್ಕರುನ್ ತಿಬಿತಾಂಗಾ ಫಸತೇಕ ಗಂಡು ಅಜಿಫಾನ್ ಜಹಾ ಹುಳ್ದಾನ್ ಕುಫಾವೇ ಮಿಲಸ್ಕರು ಖಬರ್ ಫರಾತ ಗುಸ್ ಅರಬೀಂಗೆ ಮೀನ್ಗೆ ಹಿತ ಬಿರುವಿನ ಕಮದಿಜ್ಜೆ ದಿನ್ ಇತು ರಸೂಲ್ ಇಫಾನ್ ಅಸಾಬೇಕಾಗಿ ಮದೀನಾ ಇಮ್ರಿ ವಡಾಗಿ ಶೇವ್ ಮೀ ದತುರುಗಾ ಇತುರು ಇಫಾನ್ ಮದೀನಾ ಇಂ ಬೇರುಗಾ ಹುಣ್ಣವಿ ಫಸ್ರೇ ಫಸ್ತುವಾದ ಶೇವ್ ಮೀ ಅಹರ್ವಿ ತಿರೇಗಾ ಹಿ ಬೈಕ್ ಅಂತ ಸುಲಾಮಾಯ ಸುಲಾಲಿ ಇತು ರಸೂಲ್ ಇಫಾನ್ ದರಿಕಂಬದು ರುಗಯ್ಯತು ಇಫಾನ್ ಅಹಾರ್ ವೆಗಿನ್ ಇಕವನಾಗೆ ಫಿರಿಕದು ಅಸ್ಮಾನ್ ಗುಫಾನ್ ಇತುರು ಇಫಾನ್ ಅನಿತ್ ದರಿಕಂಬದು ಉಮ್ಮು ಕುಲ್ಸೂಮ್ ಗುಫಾನಾ ಇಕಾಯನ್ ಬಲ್ಲು ಆಗತಿ ಮೀ ಅಹರ್ವಿ ತಿರೇಗೇವ್ ಅಮರ್ ಗುಫಾನ್ ದರಿಕಂಬದು ಸಿತ್ತುನಾ ಹಫ್ಸತ್ತು ಇಫಾನಾ ಇತು ರಸೂಲ್ ಇಫಾನ್ ಕಾಯನ್ ಬಲ್ಲು ಆಗತಿ ಮೀ ಅಹರ್ವಿ ತಿರೇಗೇವ್ ಮಿಕವನಾ ಮೀಗೆ ಕುರಿ ಇನ್ನವಿ ಹೊಣಾಯಸ್ಬುನ್ ಹುಜಾ ಫತ ಸಹಮಿ ಮಿಕಲಿ ಇಫಾನ್ ಅಮಿ ಕಮದಿ ಕರೇವೆ ಮಿಕಲೇ ಇಫಾನಕಿ ಬದುರುಗಾ ಶಹೀದ್ ವಿ ಎಬ್ಬೆ ಕಲಿಕೆ ಅದಿ ಹಿಲಾಲ್ ವಂಗಾ ಹುಜಾಮತ್ ವೆದಿ ಝೈನಬ್ ಇಫಾನಾ ಈ ಕಾಯನ್ ಬಲ್ಲು ಆಗತಿ ವಿಸ್ ಮೀ ಅಹರ್ವಿ ತಿರೇಗೇವ್ ಮಿಕವನಾ ಮೀಗೆ ಕುರಿಗ ಇನ್ನವಿ ಅಬ್ದೈಬುನ್ ಜಹಸ್ ಇಫಾನ್ ಅಂಬಿ ಕಮದಿ ಕರೇವೆ ಮಿಕಲಿ ಇಫಾನ್ ಉಹದು ಹಗ್ರಾಮಾಗ ಶಹೀದ್ ವಿಯೇವೆ ಸಿತ್ತುನಾ ಫಾತಿಮತ್ ಇಫಾನ್ ಹುಸೇನ್ ಇಫಾನಾಗಿನ್ ರಕ್ಕೋ ವಿ ಮೀ ಅಹರ್ವಿ ತಿರೇಗೇವ್ ರಾಬೀನ್ ಹರಾಮ್ ಬಿ ವಿಸ್ ಮೀ ಅಹರ್ವಿ ತಿರೇಗೇವ್ ಅರಬೀಂಗೆ ಗಿನ ಮೀಹುನ್ ರಾಬುಯಿಮ ಜೈಫಾವ ಲೋಬೀಗೆ ಗದಕಮಾಯಿ ಏಕಮಂಗ್ ಹೇಣಿ ಏಯಿ ಎಬೀಹುಂಗೆ ತೊಬಿ ಅತಿಕಮ್ಗ ವಿಫಾವ ಬೊಡುಕಮು ರಾ ಹರಾಮ್ ಬೊಮ್ಗೆ ಹುಕುಮ್ತ ಮ್ಯಾರಸ್ ಕಲ್ಯಾಂಗೆ ಪೊಣುವಿ ಲಸ್ಲಹುಣ್ಣವೆ ಕುಲ್ಯಕಂ ಏಕಂತ ಹರಾಮ್ ಕುರಬಿ ನಮ ಏಕಂ ಬೀಹಿ ಎಮೀಹುಗೆ ಮಚ್ಚ ಬರಬ್ಬಡು ದತಿಕಮ ಕಮ್ಗೇವೆ ಫಯ ಎಮೀಹುಂ ಕುರೆ ಇಸ್ಲಾಂ ದೀನ ತಬಾವಿ ಮೀಸ್ತಕುಂ ಗಿನವೆ ಎಮೀಸ್ತಕುಂಗೆ ಹುಲ್ಗುತ ರಂಗಳುವೆ ದೀನುಗೆ ಮ್ಯಾ ತೆದು ಮೌಗೆ ಫರಾತುಂ ಎಮೀಹುನ ರಂಗಳು ಕಂತಕಾಯಿ ನುರಂಗಳು ಕಂತವುಗೆ ಮಚ್ಚಂ ಅಮಿಲ್ಯ ವಿಷ್ಣು ಹಿಂಗಾವುಮು ರಾಯಾಯಿ ಮೆದುಗಾ ಇತು ರಸೂಲ್ ಇಫಾನಾ ಇಸ್ವಾಲ್ ವೇವೆಂ ಫರಾಬಿಯೇ ಮಿದುವ ಸ್ವರ್ಗ ಮಿಲಿಯಾ ಆಯ ಬಾವ ದಬ್ಬಾಫಿಯೇ ಯಸ್ ಅಲೂನಕ ಕಲಿ ಇಫಾನಾಯಿ ಮೀಸ್ತಕುನ್ ಸುವಾಲ್ ಕುರಾನತೆ ಅನಿಲ್ ಖಮ್ರಿ ರಾಗೆ ವಾಹಕಾಯಿ ವಲ್ ಮೈಸಿರಿ ಹರಾದ್ ಕಿಯಾಗಿ ಕುಳೆ ಕುಳಿವರ್ತುಗೆ ವಾಹಕೈ ನಾಯಿ ಉಲ್ ಕಲಿ ಇಫಾನ್ ಬಿದಾಳು ವಾರೆವೆ ಫೀ ಹಿಮಾ ಎ ದಿಕಂತವುಗಾ ವೇವೆ ಇಸ್ಮುಂ ಕಬೀರುಂ ಬೊಡು ವೆಗಿಂ ವಾ ಫಾಫ ವ ಮನಾಫಿ ಅಲಿನ್ ನಾಸಿ ಮೀಸ್ತಕುನ್ನ ಮಂಫಾಯಾಯಿ ಮೈಸೂರುಗ ಮಂಫಾಯಕಿ ಕುಲ್ಯಕಂ ಮುದಾತಕ್ಕೆ ದಿಮ್ಮೆ ರಾಗ ಮಂಫಾಯಕಿ ಕುಲ್ಯಕಂ ಹಟ್ಟಾಯಿ ಹಿಪ್ಪ ಸಿಹವೆ ಕೇ ತಗಿತಿ ಹಜಮ್ಮೆ ಮಿ ಮಂಫಾತಕವರೆ ಎದಿ ಕಂಗೆ ಮಚ್ಚ ತರ್ತೀವ ಫಾಫತ ಬೊಡಿಚೆವು ಮಿ ಆಯ್ ಬಾವಾ ದಿಬ್ಬು ಇಸ್ಲಾಮ್ಗೆ ತೆರೆಯಿ ಮ್ಯಾ ಮ್ಯಾಂಗ್ ಇತ ಬೇಕಲಕು ತಿಯಕಾದ ಎಚ್ಚೆ ಬೋಕರೆ ನುವಾಣೆ ತಿಯಕಾದ ಕುಳಿವರೆ ಕುಳೆಕರೆ ನುವಾಣೆ ಕೀ ವಾಫಾ ಏಕಂ ಕಮ್ಮ ದುರ್ವೆಗಿಂ ಪೂವೆ ಬಯ ಮೀಹುಂ ಬ ಉಳಿತೆ ಮೀಂಗ್ ಒಬ್ಬಾ ಎ ಉಳೆ ಮೀಂ ಕುರೆ ಬಯ ಮೀಹುಂ ಮಸ್ತುಗೆ ಹಾಜುಗ ನಮಾದಂ ಅರುವ ಗೋಸ್ತಕಿ ದಿಕಿಯಾ ಬತ್ತರ್ ತಗಿ ಜಸ್ವ ಹದ್ದು ಆಫುವೆ ಮಿಕವಾ ಮಿದುಗಾ ಸಾಬೇಕಲಿಂಗೆ ತಿರೇಗ ವಾಹಕ ದೆಕಿವೆನಿಕು ಮಿಲಿಯಾ ಆಯ್ ಬಾವ ದಬ್ಬಾಫಿಯೇ ಯಾ ಅಯ್ಯುಹಲ್ಲದೀನ ಆಮನು ಏ ಇಮಾಮ್ ಬಿಗಿನ್ ತಿವಿ ಮೀಹುನ್ನೇ ಲಾ ತಗುಲಬು ಸೊಲಾತ ತಿಯಬಾ ಮೀಹುನ್ ನಮಾದ ಇಗಾ ನುವಾರೆ ವಾಂತುಂ ಸುಕಾರ ತಿಯಬಾ ಮೀಹುನ್ ಮಸ್ತು ಗಿಂಬ ಹಾಲುಗ ಹತ್ತಾ ತಗುಲಮು ತಿಯಬಾ ಮೀಹುನ ಎಂಗಿಜ್ಜ ಮದ್ದಾಂದಿ ಮಾ ತಗುಲೂನ ತಿಯಬಾ ಮೀಹುನ ಕಿಯೇ ತಗಿತಿ ಮಿ ಆಯ್ ಬಾವ ದಿಬುಂ ಇಹು ಬೇಬೇ ತಿವಿ ಎತ್ತಬೇಕು ಎಬುಯಿಂ ಹುಟ್ಟಾ ದಾಫುವೆ ಎ ಬೇಕಲು ಬುನುವತೆ ನಮಾದಾಯಿ ಗಾಯಬಾನ್ ನುವಾ ಹಾಜಿಗ್ಗಾಹಮ ಎಮ್ಮೆ ಹಿಂದು ಕೊಳಕು ದಿವೇಘರೆ ನುವಾಣೆ ಅದಿಯಸ್ ಬಯ ಮೀಹುನ್ ನಮಾದ್ ಬಗುತಾಯಿ ದೂರು ಗೆಗ್ಗುತು ಬಯ ಉಳಿತೆ ಮಿಕಂ ಮಿಹಿಂ ಒಬ್ಬ ರಾಬೋಯಗೆನ್ ತಿವೆ ಇಸ್ಲಾಂ ದೇದೆ ಮೀಹುನ್ ತಳಾಫಳ ಬೋಫಳ ಮಿಕಾರಿ ಕಂತತ್ತಕ್ಕೆ ದಿಮಾ ವಿಜ್ಜೆ ಮಿಕಮಾ ಮೆದುಗಾ ವಾಹಕ ದಿಕ್ಕಿವೆನಿಕು ಅಮರ್ ಗುಫಾನ್ ವಿದಾಳ್ ವಿಯೇ ಅದ್ದುಬಾ ಬಡುಕುರು ಬಿ ಕಲಾಕೋಯೆ ರಾಯಾಯಿ ಮೈಸೂರುಗೆ ಫುರಿಹಮ ಹುಕುಮಂ ಇವ ಸ್ವಾಮಿಗೆ ಅಂಗವಾಣಿ ಕೊಂಗ್ ಇರಕುಂ ಬಾವಯೇ ಹಿತಂ ಅರೆ ಮಿದುಗಾ ಮಿಲಿಯಾ ಆಯ ಬಾವಾದ ಬಾಫಿಯೇ ಯಾ ಅಯ್ಯುಹಲ್ಲದೀನ ಆಮನು ಏ ಇಮಾಮ್ ಬಿಗಿಂತಿವಿ ಮೀಹುನ್ನೇ ಇನ್ನಮಲ್ ಖಮ್ರು ರಾ ವಾಕಂ ಕರವರಿ ವಲ್ ಮೈಸಿರು ಹರಾದುಗೆ ಕುಳಿವರ್ತಕಾಯಿ ವಲ್ ಅನ್ಸಾಬು ಮೈ ಕದಾಂಗಿ ಫಿಯವ ಅಳ್ಕಂ ಕೊಂಗ್ ಎ ಮಚ್ಚ ಕುರ್ಬಾನ್ ಕತ್ಲಮ ಜಹಾಫ ಎಹುನ ಹಿಜತಕಾಯಿ ವಲ್ ಅಸ್ಲಾಮ್ ಬುದುಗೆ ಕಾರೀಂ ಫಾಜ್ ಬೆಜ್ಮ ಗಿಂಗುಳೆ ತಗಿಚ್ಚಾಯಿ ರಿಜ್ಸುಂ ಹಡಿ ನುಬ್ಯಾಕ್ ಅಂತತ್ತಗೆ ಕಮ್ಗೆ ಮಿನ್ ಅಮಲಿ ಶೈತೋನಿ ಶೈತೋನಾಗೆ ಅಮಲ್ತು ವಿತಿರೀಂ ಫಜ್ ತನಿಬೂ ಏಕಂಕಮಾಯಿ ಇಬ್ರಮೆ ದುರ್ವೆ ಗಲ್ನಾರೆ ಲಅಲ್ಲಕುಂ ತುಫ್ಲಿಹೂನ್ ಏರು ಮೈ ಕಲಾಂಗಿ ಇಬ್ರಮೇ ದಿನ್ನು ಆನಿಸೇವೆ ದಿನ್ ಎಮ್ಮೆನ್ ರಾಬು ಇನ್ ಹುಟ್ಟಾ ದುರ್ವೇಗಂ ಫುವೇವು ಇಜಮಾನ್ ಇಸ್ಲಾಮ ಮ್ಯಾರಿಸ್ ಕಲಾಂಗಿ ಬಾವಾ ದಪ್ಪ ಆಯತ್ತಂ ಎ ಕಿಯಮಂ ವಾ ಫದಾಯಂ ಇಜಮಾನ್ ಇಸ್ಲಾಮ್ ವಿಸ್ ಕಿಯಮಂ ವಾನಮ ಕೊಂಫದ ಹೆಯ್ಯವೆ ಎ ಆಯತ್ತಂ ಎಹುರಿ ಹಮ ಏರು ವಿಸ್ ಹುರಿ ಫದಾಯಂ ಕಮರಾಯಿ ಎ ಈ ಮ್ಯಾರಿಸ್ ಕಲಾಂಗಿ ಬಾವಾ ದೆಬಿ ಎ ಕಲಾಂಗಿ ಅಮುರ್ ಫುಲ್ ತಕ್ ಕಮಂ ಮಿಬಾ ಮೀಹುಂ ವಿಸ್ ಕರ್ವರು ಕುರಾತಿ ತಾಯೆ ಚಿಮಾವ್ರಿನಿ ಇಸ್ಲಾಮನ್ನೇ ಕಿಯಾಗಿ ಉಳಿನಿ ಏಕಮೋ ಕಂ ಹುರಿ ಕುಂಗ್ ಎ ಈ ವಂಹನಾ ವಾಕಮೆ ನೂನವೆ ಕೊಮ್ಮೆ ಅಕಸ್ ಯಜಮಾನುಗ ಎತ್ತಿಬ್ಬೆ ಬೇಕಲುಂಗೆ ನಮಕಿ ವಿಸ್ ಇಸ್ಲಾಮನ್ನೇವೆ ಮಿಹಾರು ಮಿಳುವ ಬೇಕಲಿನ ವಿಸ್ ಕಿಯನಿ ಹಮ ಇಸ್ಲಾಮನ್ನೇವೆ ವಲ ಹೌಲ ವಲ ಕುವ್ವತ್ ಇಲ್ಲ ಬಿಲ್ಲಾಹಿ ಹಿಜ್ರೈನ್ ಹತರ್ವನ ಅಹರ್ ಮಿಹರ ಫಿರುಂತನ ಅಸದ್ ವಂಹ ಖ್ವಯಲದ್ ಗುಜಾರಿ ತುರೇ ಹತಾಯಿ ಸಲಮತಾಯಿ ದೆಮಿಹುಂ ಬೆಗಿನ್ ಸಲಾಮಾಯಿ ಸಲ ವ್ಯಾಲಿ ಇತು ರಸೂಲ್ ಇಫಾನಾಯಿ ಹಂಗುರಾಮ ಕುಳೋಮ ವಸ್ತು ಕೊಗ್ಗಿನ್ ಎದೆ ಮೀಹುಂಗೆ ಕೌಮ್ಗೆ ಮೀಹುನ್ನಾಯಿ ಅದು ಎಹೆಂಬಿಸ್ ಮೀಹುಂ ಎಕ್ಕೊಗ್ಗಿನ್ ಉಳೆ ವಾಹಕ ಇವಡಾಗಿನ್ ಫಿಯವಿ ಮಿಕಮಟ್ಟಕ ಅಸಾವ್ ಬೇಕಗಂ ಕುರೆ ಮಖ್ಝೂಮ್ ಮಂಹಾಯಿ ಅಬ್ದುಲ್ ಅಸದ್ ಗದರಿ ಸಲಮತು ಗಿಫಾನುನ್ನ ದಿದೆಯಂ ಆಗುದು ಕುರಬ್ಬ ಅಸಾವ್ ಬೇಕಗಂ ಕುರೆ ಬಯಕುವೆ ಮಚ್ಚ ಬೆರಿ ಕುರಬ್ಬ ಫಾ ಫನು ವ್ಯಾಫಿಯವಿ ಇಕಲಿ ಇಫಾನಂ ಹದೀಸ್ ಕುರೆ ಬಿಯೆ ಕಲಿ ಇಫಾನ್ ಮಿಜಸ್ಕರಾಗಿನ್ ಗೊಸ್ ಅಸದ್ ವಂಹಾ ಮೀಹುಂ ತಿವೆ ತಂಗಂಡಾಯಿ ಹಂಗುರಾಮ ಕೊಕ್ ಎವರೆಂ ಫಸಾದಾದೆವಿ ಇಕಲಿ ಇಫಾನ್ ಮಿಜಸ್ಕರಾಗಿ ಮದೀನಾಯಿ ನುಕುಮಡಾಗತಿ ಮೊಹರಂ ಮೊಹ ಎದ್ದು ಹೋಯ್ ದೇಂದ ಅತುರು ಕುರಬಾಫ ಲಸೋನೆ ಕಿಯೇತನ ಬಡಾಗಿ ಅಸದು ಅಂಹಾ ಮೀಹುನಾಯಿ ಹಂಗುರಾಮ ಫಟ್ಟವ ವರಂ ಅವಸ್ಗುತ ಕುಂ ಎಮೀಹುಂ ಬಲಿವೆ ಬಿಸಿ ವಿಹಾಲಿ ವಿಜ್ಜೇವ್ ದೇಂ ಎತನೊನ್ ಲಿಬುನು ಗನಿ ಮತಾಗಿ ಮದೀನಾಯ ಲಸ್ಕರಾಗಿ ರುಜು ವಿಜ್ಜೇವ್ ಮಿ ಲಸ್ಕರುಗ ಅಬು ಉಬೈದ್ ಗುಫಾನಾಯಿ ಸೌದ್ ಬುನ್ ಅಬಿ ವಕ್ಕಾಸ್ ಗುಫಾನಾಯಿ ಹುಸೈದ್ ಬುನ್ ಹೊಗೈರ್ ಗುಫಾನಾಯಿ ಬಡಾಗತೇವೆ ಮಿ ಲಸ್ಕರುಗ ಅದಲ್ ಸತೇಗ ಫನ್ಸಾಹೇವೆ ಮಿ ಬೇಕಲು ಗೆನ್ನೆಯು ಗನೀಮಾಯಿ ಮಗ್ದಕ್ಕಾಂದಿಯ ಕಾಫರ್ ಖಜೇಗಿಯ ಕಂ ಏನಾ ರುಹುಣು ಉಜೂರೆ ದೆಬ್ಬಾಫ ಫಸ್ಬ್ಯಾಕುಳ ಎಬ್ಬಾ ಬೈತುಲ್ ಮಾಲರ್ ನಂಗವಾಫ ದಿಯ ಕೊಮ್ಮೆ ಮೀಹಕಂ ಹಜ್ಜ ಮಜಾಯಿ ಇತ ಬಕರಿಯ ಬಿಯೇವೆ ಮಿ ಬೇಕಲು ಮದೀನಾಯಿ ಬೇರುಗ ತಿಬ್ಬೆವಿ ದಿಹರೆ ದಿಹ ದುವಾಲ್ಗೇವೆ ಮಿ ಅಹರ್ಗೆ ಕುರಿ ಕೊಳುಗ ಹುಸೈದ್ ಬಂಗ ಸುಫಿಯಾನ್ ಬುನು ಖಾಲಿದೇವ್ ಕಿಯುನು ಬೆಳಿಯಕು ಇತು ರಸೂದೋ ಇಫಾನಾಯಿ ಹಂಗುರಾಮಿಯ ಮೀಹುಂ ಎಕ್ಕೊ ಎಕಮಗೆ ತಯ್ಯಾರೀಗ ಉಳೆ ಖಬರ್ ಜಿವೋಡಾಗಿಂಗ್ ಏನಾ ಗತುಲ್ ಕುಳೋಮಂ ಅನ್ಸೋರಿಯ ಬೇಕಲುಂಗೆ ತಿರೈ ಅಬ್ದುಲ್ಲಾಹಿ ಬುನು ಉಣೇಸ್ ಫಣು ಬಿಯೇವೆ ಹುಸೈದ್ ಬಂಗ ಮೀಹುನ ಕಿ ಅರಫಾತಾಯಿ ದಾದಿ ಗಾತುಗ ಅವನ್ನ ಅರುಣತೆ ವಿಕಿಯೇ ತಂಗಂಡಿ ಗಾತಿವೆ ಬೈಕೆ ಫೈ ಅಬ್ದುಲ್ಲಾಹಿ ಬುನು ಉಣೇಸ್ ವಿಕಮಾಗಿ ಬಡಾಗನ್ನುವಾಂ ಉಳು ಬಮುಂ ಇತು ರಸೂದ ಇಫಾನ್ ಗರಿಹುವಾದಿನ್ನೆವಿಯೇ ಅಳುಗಂಡು ಎತನ ಗೊಸ್ಗಿಂಗ್ ಉಳೆಯಿರು ದಕ್ಕಾನ್ ದಿಮಾವಿ ವಾಹಕೆ ದೆಕ್ಕುಮಂ ಇಸ್ನ ದೆಬ್ಬುಂ ಎದೆವೆ ದೆಮ್ಮಿ ಇಸ್ನಫುಳು ದೆಬ್ಬೀಮಾ ವಿಕೆ ಇಫಾನ್ ದತ್ತು ಕುರಬ್ಬಾಪ ಬಡಾಗಿನ್ ಸುಫಿಯಾನ್ ಬುನು ಖಾಲಿದಾಯಿ ಬದ್ದಲಿ ಕುರಬ್ಯಾಫಿಯೇವೆ ಸುಫಿಯಾನ್ ಬುನಫಿಯೇ ಕಲಿಯಗೆ ಕಿ ಕೊಂ ಕಬೀದಾಯಿಗೆ ಮೀಹಕಿ ಮೊಹಯ್ಯವೆ ಇಕರಿ ಇಫಾನ್ ವಿದಾಳುವಿಯೇ ಅವರಿನ್ನ ಕಿ ಖುಜಾತ್ ವಂಹಾಗೆ ಮೀಹಕಿಮೇವೆ ಕಲಿ ಇಫಾನ್ ಮೊಹಮ್ಮದ್ ಗಿಫಾನಾಯಿ ಹಂಗುರಾಮ ಕುಳವ ಮೀನು ಜಮಾ ಕುರಬ್ಬ ವಾಹಕಿಯನ್ ಏಕಮಂ ಎಹಿಯುಮಂ ಅಯ್ಯಮೇವೆ ಏನಾ ಬ್ರೆಫಿಯೇ ಅವರೇ ಮಿವಳೆ ನೀತಿಯ ಮಸಕತ್ಗೇವೆ ದೆಂಗೆ ಕಲಿ ಇಫಾನ್ ವಿದಾಳುವಿಯೇ ಮೊಹಮ್ಮದ್ ಗಿಫಾನು ಎವಳುಬ್ಬ ಗೊತಕಿ ಮೀಹು ಅಜಾಬಾಫದ ಗೊತಿಕೇವೆ ಕಾಬಫ್ಯಾಂಗ್ ಉಳ್ಳು ಗೈ ಗೋಸ್ ಕುರಬ್ಬ ಇಹ ಮೀಹುಂಗೆ ಬುದ್ಧಿ ಮಯಕಂಗ ಹದ್ದು ಅನಿಯೇವೆ ಇಕಮಕು ಅಧಿಯಮ ಏಕಂತಂಗೆ ದನಿ ಕುರಿಯರ ಮುನ್ನೆವೆ ಸುಫಿಯಾನ್ ಬ್ರೆಫಿಯೇ ಎವಳುಬ್ಬಣಿ ಅದಿ ಮಕಾಹದ ಮೀಹಕ ಬದ್ದಲಿ ನೋಯ್ಗೆನ್ನೆ ದೆಮ್ಮಿ ಬಾವತ್ಗೆ ವಾಹಕ ದಕ್ಕಮಂಗೊಸ್ ಏನಾಗೆ ಸಿಬಾಯ ಬದಿಜೇವೆ ಇಕದೆ ಇಫಾನ್ ಮಿ ಹಿಬಾಯ ಮೆಹಮಾನ ಕುಮ್ಗ ಬಾಜಾಫಿಯೇ ಮಿರೇ ರೇಗನುಗ ದೆಮಿಯುಂ ಎಕ್ಗ ಹಿಂಗ ನುಕುಮ ಹಂಗುರಾಮಾಗೆ ಸಲ್ಯ ಕುರಮು ಮೀಸ್ತಕು ಉಳೆ ತಂಗಂಡಾಯಿ ದುರುವೆ ಅಡ್ಬಡು ಮಿಹುನ ನುಯ್ವೇಹ ಹಿಸಾಬ ದೇವಮು ಇಕದೆ ಇಫಾನ್ ಕುಲ್ಯಕ ಮೀನಾಗ ಎಬೋ ಕಂಡುಬ್ಯಾಗಿಂಗ್ ಎಬೋ ಹಿಪ್ಪಾಗಿಂಗ್ ಫರ್ಬತ್ತವು ಮಚ್ಚ ಫಿಲಾವಡಾಗಿ ಫಿಯೇ ಅನೆದ್ದು ಬಹು ಏನಾಗಿ ಗೌಮುಗ ಮೀಹುನ ಮಿಕಂ ಎಗಿಯಂ ಇಕದೆ ಇಫಾನ್ ಹೋದ ನುಕುಮಗೆ ಉಳೆ ನುಫೆವಣೆವೆ ದೆಂಗೆ ಕದೆ ಇಫಾನ್ ರೇಗನುಗ ದತುರು ಕುರಬಮು ದುವಾಲ್ ಫಿಲ್ಯವಾಗಿಂಗ್ ಉಳುಬಮು ಮದೀನಾಯ್ ಎಬೋಲ್ಯಾಗಿಂಗ್ ಒಡಾಗಿ ಫಿಯೇ ಮಿಕಂತವುಗ ಮಿಕದೆ ಇಫಾನ್ ಮದೀನಾಯಿ ಬೇರುಗಾವಿ ಅಸಾರರೇ ಸರಿಯತು ಮಿಯಹರ್ಗೆ ಸ್ವಫರ್ಮಗೆ ತಿರೇಗಾಗ್ಲೇಶ್ವಂಗಾಗಿ ಮೀಹು ಉಳೆಯಗಿತ್ತವು ಖಬರ್ ವೆಲ್ಲೇಮ ಸುಲಾಮಾಯ್ ಸುಲಾಲಿ ಇತು ರಸೂಲ್ ಇಫಾನ್ ಅಸಹಾವ್ ಬೇಕಲಿಂ ಕುರೆ ದಿಹ ಬೇಕಲಿಂ ಫಣುಬಿಯೇ ಮಿ ದಿಹ ಬೇಕಲಿಂ ಫಣುಬಿ ಭಾರತೀಯ ಕಿಯೇ ವಂಹಯಾಯಿ ಅಲ್ಲದೇವಿ ಕಿಯೇ ವಂಹಯಾಯಿ ಮಿದು ಬ್ಯಾ ಮೀಹು ಕುರು ಮದೀನಾಯ್ ಆ ಬಯಕು ಮೀಹುನಾಯಿ ಇಕ್ಕುವೆ ಮಿ ಬ್ಯಾ ಮೀಹು ಅಯಿ ತಿಮವರಿಂ ಇಸ್ಲಾಮ್ ಜಿಖಮ್ಗ ಅಫಾಳ್ ಕುಗ್ಗಿಂ ದೀನ್ ದಸ್ಕೊದ್ದೇನೆ ಬಯಕು ಫಣುಬುಂ ಎದಿಗೆನ್ನೆವೆ ಮಿ ಫಣುಬಿ ದಿಹ ಮೀಹು ಕುರೆ ಬೆರಿಯಕಂಗ ಲಬ್ಬಾ ಪವನಿ ಆಸುನ್ ಮುನ್ ಸಾಬಿತಿಲ್ ಅನ್ಸೋರಿ ಮಿಕಲಿ ಇಫಾನೆ ಮಿ ದಿಹ ಬೇಕಲುಂ ಎ ಬ್ಯಾ ಮೀಹುನಾ ಇಕ್ಕುಗ ದತುರು ಕುರಬಾಫ ರಜೀ ಅವಿ ಕಿಯೇ ಮಂಜಿಲಾಯಿ ಹಮೆಯ ಬಡಾಗಿತ್ತನ ಮಿ ಬ್ಯಾ ಮೀಹುಗೆ ಮಕರ್ ಫಾಳ್ ಕೊ ಹುಸೈದ್ ವಂಹಾಯ್ ಮೀಹುನ ತಿಯ ಬ್ಯಾ ಮೀಹು ಎದುನು ಎದುಮುಗ ಮಚ್ಚಂ ಇಸ್ಲಾಮುಗ ಬ್ಯಾಕ್ ಗೋಯಾಗಿ ಮೀಸಾವಂ ಔದೈಜಿಕಂ ಅಂಗ ಹದಾಯಪುವೆ ಮಿ ಹುಸೈದ್ ವಂಹಯ ಕಿ ಅಬ್ದುಲ್ಲಾಹಿ ಮುನ್ ಉನಾಯಸ್ ಬಡಾಗಿ ಎವರಿಂಗೆ ವೆರಿ ಸುಫಿಯಾನ್ ಮುನ್ ಖಾಲಿದ್ ಗತುಲ್ ಕುರೆ ಬಾಗಾ ಮೀಹುನೆ ಮಿ ಬ್ಯಾ ಮೀಹುನ ಮಿಕಂ ಎಗುಮಂ ಎವರೆಂ ಕುರೆ ದ್ವಿಸತ್ತೆ ಮೀಹು ಆಸ್ ಮಿ ಮಧು ಮೀಸ್ ಕೊಲಾಯಿ ದಿಮಾ ಕೊಲ್ಲಾಫಿಯೇ ಮಿ ಬೇಕಲ್ಲಿನ ಎಕ್ಕ ಆ ಮೀಹು ಫಿಲಾಜ್ಯವೆ ಮಿ ದಿಹ ಬೇಕಲ್ಲಿ ಮಿತಾಂಗ ವಾ ಫರ್ಬದಿಯಕಂ ಅರುವ ರಕ್ಕಾ ತಿರುವಿಗೆ ತಿವೆ ದುನೀ ಹಂಗುರಾಮ ಪಟ್ಟಾಪುವೆ ದೆಮ್ಮಿ ಕಾಫರುಂಗ ಮೀಹು ಎ ಬೇಕಲ್ಲಿನ ಅಮಾಂದಿ ಎಬ್ಬಿಸ್ ಕಮೆ ನುಕುರಾನೆ ಕಂ ಅಹುದುವೆ ಹುವಾಕುಂ ಹದಾಯಪುವೆ ಮಿ ಅಹುದಂ ಹೆಲ್ಲಿಗೆ ಏ ತಿರೇನ್ ತಿಂಬೇಕಲ್ಲಿ ಫ್ಯಾಬನ್ನು ಆಯ್ಪುವೆ ದೆನ್ ತಿಂಬೆ ಬೇಕಲ್ಲು ಎ ಮಿಹುನಾಯಿ ಹಂಗುರಾಮ ಕೊ ಶಹೀದ್ ವಿಜ್ಜವೆ ಫೇಬೆನ್ನೆ ತಿಂಬೇಕಲ್ಲು ಕುರು ಎಬ್ಬೇಕಲ್ಲಕ್ಕು ಎ ಮಿಹುನಾಯಿ ದೆಕೊಳ್ಳುವ ಶಹೀದ್ ಕೊಪ್ಪುವೆ ಅಣೆ ದೆ ಬೇಕಲ್ಲು ಮಕ್ಕಾಯ ಗಿಂಗೊಸ್ ಕಾಫರುನ ಬರಬಡು ಅವುಗ ವಿಕ್ಕಾಯ್ಪುವೆ ಮಕ್ಕಾಗೆ ಮೀಹು ಬರಬಡು ಐದೆ ಕಮುಗ ಮಿದು ಬೇಕಲ್ಲು ಗತುಳುಕೊಳ್ಳುವ ನುಕುಮೆ ಬದರು ಹಂಗುರಾಮಾಯಗ ತಿಮ್ಮಾಗಿ ಗಾ ಮೀಹಕು ಮರುವೆಫಾ ವಾಹ ಮೀಹು ಹಥಿಯಾರ ತಕಾಯಗೆ ಆಯಸ್ ವರಗ್ಗಿನ ಅಣಿಯಾಕು ಗತುಲು ಕೊಪ್ಪುವೆ ಮಿದು ಬೇಕಲ್ಲುನ್ನ ಮಿ ಬ್ಯಾ ಮೀಹು ಮಿಹುರಿಹ ಅಣಿಯಾಯಿ ಕುಳ ಇರು ಎವ್ಯಸ್ ನುಕುಳಿದು ಗತುಮೆ ನೆತುಮಾಯಿ ಎ ಮೀಹುಗೆ ಮಚ್ಚ ಬಿರುಫುಳೆ ನೆಕ್ಕವಾಯಿ ಮ್ಯಾರಸ್ ಕಿಲಾಗಿ ಕಿವೇರಾಯಿ ರಸೂಲ್ಲೋ ಇಫಾನ ಮದ ಕಿಯುವ ಹೆದ್ದೆವಿ ರಿವೇತಿ ಲೆಮಾಯಿ ನಿಗಂ ಕಮಿ ಮೀಸ್ತಗು ಅಜಾಬಾಫದ ಕಂತ ತೈಕೆವಿ ಸರಿಯತು ಹಮ ಮಿಯಹರ್ಗೆ ಸುಫರ್ ಮೊಹಗಾಮೆ ಆಮಿರು ಅಂಗ ಬಡುಂ ಕುರೆ ಅಬು ಆಮಿರು ಬುನು ಮಾಲಿಕ್ ವಿನಂಕಿಯ ಮೀಹಕ್ ಇತು ರಸೂಲ್ಲೋ ಇಫಾನು ಅರಿಹಂ ಅಥವಿಜೆ ಮೀನಾಯಾಯಿ ದೀನುಗೆ ವಾಹಕುಳು ದಕ್ಕುವ ಮೀನಾ ಇಸ್ಲಾಂ ದೀನಕ ನೋಣೆವೆ එකමයි එකවා දන්න ඇිය කජ ාන්තිය ගවා දබවා දීනකී වර පිස් රඟලු ිවෙච්චි දීනකම්ග අල්ගුණන පෙනේ අල්ගුණයි එක අල්ගුණු ගවමග මීමක තිරේග දීමක වාහක දක්කානේ බැක් ෆොනු බාටව අල්ගුණන පෙන්න්නනී කවමග මීහුන් ඒවාන් විධානය කමගේ එමිහුණයි එක්වා අල්ගුණු ඒමාන් විදා හටීමේ ඉතු රසුව ඉවාන් හදිස් කුරවේ තියහෙම බැක් ෆොනු බෑපිනවා ඒ බැකුව මච්ච නජතු මීහුන් කිවන් බිරුවට කමෙන් අතු විධානය එකම බිරුපුරු ගනය මීනා දන්න ඇිය එහෙම බාම්බී කිය බෙතවේ එදා බැකු දාහරි අල්ගුණු රක්කා සිරිකමගේ දරුගේ අල්ගුණ කිය අද මිහුණයි එදදිනු හරි එමියුන්ගේ සාහිපකීම දෙ මීනායා එක්වා හැද්දිය මිහුන් ෆොනු බැපිය මි බේකලුන්ග මච්ච වෙරිකුරවාපා වනී මුන්දිර්බුණු අම්රේ මි ෆොනුයි බේකලුන වාරී වෙලින්නේ නං කීගෙන් බේව එයි බේකලුන් ගුරවානුන් දෙදබ්වා තන් ගෙන කමයි මි බේකලුන කී අස්සා බේකලුන් කුරවෙස් දුනියේගේ කංකමයි මස්කූලුවන් කුරවපා දීන් දස්කුරවුමන් එහනේ කන්තකුන් හුස්සුවගෙන් මිස්කිතුවා තිබ්බවා බේකලුන්ගේ තිරේම්බා බය ඔක්කමුන්නේ දෙම්පෑ බේකලුන් දතුර කුරපාපා වඩාගින් බිවරු මහවනතේ කියා මන්සිල පෑපන්නවා ආමිරු වංහාගේ එම්ම වෙරියකන් ඔලේ ආමිරුබුණු තුහෑදව කියා මිහාය පතකෑගින් හරාම්බුණු මිල්හාන් ෆොනු ඇපුුවේ මිකජේ ගයායි හමියන් එකජෙක්මාන වඩා ගතුමුන් රුඩිය රෑගින් එෆැන් නොවෙස් බදා එපතෑගෙන් බඩාගේ කජෙක්මානු ගතුලිකොක් එබේ කලනයි හඟුරාමයන් ඔලගෙන් පියව ඒනාගේ කවමුගේ මිහුම් බොනපුුවේ අරමෙන් අහරමෙන්ගේ තරේ මෑ බොඩක්ුවේ රක්කාතිරිකමුගේ දරුකා අන්න බයකයි හඟුරාමයක නොනිකුන්න හුරීමුවේ දෙන් රුලිය රෑගින් නොකම බනි සුලෑමන් හය කබියතුගේ මිහුණ ගොවා එමියුම් එක්කොගෙන් ඉස්ලාමන්නයි හඟුරාමය නොකමෙන්ජේ මෙබෑ මිහුන් එබේ කලනයි හමල්දිින් හිදුගා එබේ කල් බෙස් එමි හුණයි හඟුරාම කුරපා එම ස්තකුන්ගේ ගිනකමුන් එබෙස් වතහයි නොලිබි එම්ම බේකලුන් හෙන් ශහිදුවිය සදාම වී දෙබේකලික මි බේකලුන් ශහිදුවී දුවහොම මි බේකලුන්ගේ කබත්තකායි වාගත මෑරස් කලයන්ගේ බාවද බෑගින් ඒවාගතන් ඉතු රසුද ඉක්මාන අසා බේකලුනන් ඉබවාපිය මි ලියවිදිය දෙසරියතුව කබරු ඉතුරක ජෙගපාන දිිපඩෑගති එද්දවාකුව මිකංකවුගේ මච්චන් ඉතුරක ජෙගපාන වරක් හිතාපුළු කුරපුවේ රජුවත් බනි නදීර බනි නදීර වංහාගේ හඟුරාම මෑරස් කෙලයාගේ කුළදුමන්ත වෙරිකමේ එකෙක් උම්මෙන් උම්මතුගේ මීහුම් ෆිසාරියන් හිත්වසය කම්ගා අම්ජරීන් ගොයාගෙන් දුනියේග උලයෙන් තිබ්බා ඒ උම්මතිගා තිබේ බොඩුන්නේ නං කියේ කම්පසේය මොය බයකු විකුරකා නොදා කුරා වියයා නොදා කන්තකුන් මොලි උම්මත බලාජෙහි හජාකු හිංගා දේවේ ඉකන්තන්ගේ කුරා මීහුම් කුරණී උම්මත මොල් හෝදාන් කමතේ මිබුනා බනි නදීර වංහාගේ යහූදීන ජෙහුණී වෙස් මිජාතුගේ කමෙත්තායේ එමිහුන්නේ වදීනාගා තිබ්බවා හතුරජ වංහාගේ බේකලුන්ගේ රක්කා සිරිකමුගේ දරුගා ඉතුරු රසුල්ලා ඉෆානයි දෙකොල් නෝමන් අහුදු ඉෆාගෙන් මදීනාගේ කෑරිකෑරීගා ආබාධවගෙන් ඉපසය කම්ගා දුනියේගා උලයෙන් එමිහුන්ගේ දීනන් එමිහුන් උලයෙන් තිබි බයිකිව එදවාකු ඉතුරු රසුල්ලා ඉෆාන බෑ මිහුන්ගේ රටුගේ මගකුන් හිංගවාපා වඩාගන්නවා නිකුන් එරටුගේ මෑ මිහුන් කුර බෑකු එක ඉෆානුන් ගතුලි කුලවම ගස්තුකොක් ඒ වඩාගන්නවා මවගා ඔයින් උස් තනකුන් එක ජෙගපාන එතනයි අර හම වඩාගතීම ස්තරිපුරුගේ මච්ච බොඩු හිරේ වට්ටාලිමන් එබ්බස්වේ තයියාරුවගෙන් පුුවේ ඉතුරු එක ජෙගපාන මෑරස් කලයාගේ මිකන් එන්ගේ ඔමුන් එක ජෙගපානයි එක ජෙගපානුගේ අරිවුගා තිබ්බේ බේකලුන් අම්රාද බාපා වඩාගෙන් පුුවේ දෙම් මදීනයන් අර වඩාගෙන් පා මොහම්මද බුනු මස්ලමත් ෆොනුගා ඉගන්තන් එමිහුනන් අංගවාපා එමිහුන් රටුන් ෆෑබෑගෙන් දියුමන් අමරු කුරුබෑපිය දෙම්මි බෑ මිහුන් හිතාවා ගොතක දතුරු හදාගෙන් රටුන් ෆෑබාන් උලෙනිකොත් දෙන් දිබේන් ඔය දෙර දිවිජේ ඒ දෙරයකි දෙපු දෙගොතන් හදාගෙන් ඔලේ මුනාෆිකුන්ගේ වස්වාස්තකන් හෙල්ලුමයි මදීනාගා ඔලේ මුනාෆිකුන් එමිහුනන් අංගෑපියේ තියගොත දෙරවගෙන් අද රසුන් පෑබාකට නොයේව ආර්මෙන් මිතිවී කජයවනයි එබ්බේ හෙවේ එක ජෙගපාන් කජයවනයි හඟුරාම කුරපනීනවා අහුරමෙන් කජයවනයි එක්කුව හඟුරාම කුරා නොය කජයමෙන් රසුන් පෑබානවා අහුරමෙන් බෙස් පෑබාහුරීම මිවාහගත මිලියා අයතුගා රීතුක බයාම්බිගෙන් බේව ලයින් ඔහුරජුතුම් ලනඛුරුජන්න මාකුම් ولا نطيع فيكم عهدا ابدا وان قتلتم لننصرنكم والله يشهد انهم لكاذبون مي يهودي مي بستكن هلي رشم فيبون لاسكو نفابانه باهك انغافو دين ايتو رسول الله ايمان اصحاب يكن ناغي مي با مي هناي هنغرام ينكو وداغين فيه مدينه گمچ بيركوري ابن امي مكتومه ايتو كه يفانو گي ديدكلو ديبي علي يفانو گي اپلسي يهودين گي ميون اميون گي کوٹ تاوگا رکاتري گين فوي حصورگا تيبن كيروني හරේ හදවාලටේ මි හරේ හදවාලිගේ තිරේකම් බෑ මිහුනක මුනාෆිකුන්ගේ කිවියකුන් ජිබුණු එවස් වාගවෙරිකමෙන් නෙතේ මි හරේ හදවාලි පවගා මිවා මිහුන් අමාන් එදිගෙන් අස්තන්නව ඇපුුවේ අල්ගුණුමෙන් අරෑගෙන් දා ජමල්ගේ මතීගා ගෙන්දනු එච්චෙන් හිපෑගෙන් රටුන් ෆේපුමුගේ අමුරුහු දෙපාරේ මිග මතීන් හඟුරාමයක හතියාරු නුන් එහෙන් තකි දීපෑගෙන් දීස් වරිහමකමන් හොද්ද දෙපෑපිය මිබෑ මිහුන් මිල දුකප්පා නොකුම එමිහුන්ගේ බොඩු කුලෑගේ මිහුන් ෆේබී හැබරසේ එහෙන් මිස්ත දියයි අදුරාතරේ මී සම් කරෑග රැටක දෙමිහක ඉස්ලාම් ෙස් වියේ මි දෙමිහුණකි යාමීන් බුණු අම්රයි අබු සෞදබුණු බහබයි දෙමිහුුණේ ಬನು ನದೀರ್ ವಂಗಾಗಿ ಮೀನು ಇಕ್ವ್ಯಾಂಗ್ ಇಸ್ಲಾಮ್ನ ದಿಮುನ್ ತಗಿತಿ ಬೆಸ್ಸವಿ ಗನೀಮ ಬಸ್ವಾ ಮಗ ಉನ್ನೂನೆ ಫೈವ್ ಮುದ್ದ ಬಸ್ವಾ ಮಗುನ್ನೆ ಫೈವ್ ಮುದ್ದಲಕ್ಕಿ ಹಂಗುರಾಮೇಕಾಯ್ ನುದ ಹರ್ಬಿಯ ಕಾಫರು ಇಕ್ವ್ಯಾಂಗ್ ಇಸ್ಲಾಮ್ನ ದಿಬೆ ತಗಿಚೇವೆ ಫೈವ್ ಮಿಫದ ತಗಿತಿ ಎಯಿ ಯಜಮಾನುಗ ಇತು ರಸೂಲ್ ಇಕ್ವಾನ್ ಹುಣ್ಣ ತಗಿಚಿಗೇವೆ ಇತರು ಕಡೆ ಇಕ್ವಾನ್ ಇತಗೆ ತೀನ್ ಕುರಬ ಕಮಕಿ ಹಂಗುರಾಮಾಯ್ಗ ಹತ್ಯಾರ ತಂಗ್ ಹೋದ್ದೇವ ಮಾಯ್ ಇತರು ಕಡೆ ಇಕ್ವಾನ್ಗೆ ಗಾಯ ಮೀಹುನ ದೇವು ಮಾಯ್ ಮಿಸ್ಕೀನು ನಟಾಯ್ ಯತೀಮು ನಟಾಯ್ ಇಬ್ನು ಸಬೀದುನ ದೇವು ಮಾಯ್ ನಿಗಂ ಕಮೇವೆ ಎಯಿ ಮಿಲಿಯ ಆಯತು ಗಾವಾಫದೈನ ಮಾ ಅಫಾ ಅಲ್ಲಾಹು ಅಲಾ ರಸೂಲಿಹಿ ಮಿನ್ ಅಹ್ಲಿಲ್ ಕುರಾ ಫಲಿಲ್ಲಾಹಿ ವಲಿ ರಸೂಲಿ ವಲಿ ದಿಲ್ ಕುರ್ಬಾ ವಲ್ ಯತಾಮ ವಲ್ ಮಸಾಕೀನಿ ವಬ್ನಿ ಸಬೀರಿ ಕೈಲಾ ಯಕೂನ ದೂರತನ್ ಬೇನ್ ಅಲ್ ಅಹ್ನಿಯಾಯ್ ಮಿಂಕುಮ್ ಗಜ್ವತ್ ಝಾತಿ ರಿಗಾಯ್ ಝಾತು ರಿಗಾಯ್ ಕಿವನ್ ಹಂಗುರಾನ್ ಮಿಹರ್ ರಬಿ ಅಲ್ ಆಖಿರ್ ಮಹುಗಾ ನಜಿದ್ ಕರಾಗಿ ಎತ ಕಬೀಲಾಯ್ ಬ್ಯಾಕ್ ಎಬ್ಬೆಗಿಂಗ್ ಇತುರ್ ರಸೂಲ್ ಇಫಾನಾಯ್ ಹಂಗುರಾಮೇ ತಯ್ಯಾರು ಅಖಬರ್ ದಿಬೋಡಾಗಿ ಫಿಯವೆ ಮಿಕಮಟ್ ಟಕಾ ಇಮಿ ಹುನಾಯ್ ಹಂಗುರಾಮೆ ತಯ್ಯಾರು ಕುರಬಾ ಹೈ ಸತ್ಯೇಗ ಹಂಗುರಾಮೆ ಸೊಹಾಬೀನಾಗಿ ನುಕುಮೋಡಾಗಿ ಫಿಯವೆ ಮದೀನಾಗೆ ಮಚ್ಚ ಬಿರಿಕುರಬಿ ಉಸ್ಮಾನ್ ಗಿಫಾನೆವೆ ದೆಮ್ಮಿ ಇಸ್ಲಾಮ್ಗೆ ಲಸ್ಕರಾಗಿನ್ ದತುರ್ ಕುರಬಾಫಾ ಬಡಾಗಿನ್ ಇಕಾಫರಂಗೆ ರಸಾಯಿ ಹಮೆಯ ಬಡಾಗಿನ್ ಇರು ಇರರುಗಾ ಇವ್ವೆಸ್ ಫಿರಿಹನಕು ನೋಯೆವೆ ಬದ್ದಲಿಯ ಬಡಾಗತಿ ಅಂಘೆನುಗೆ ಮದ ಜಮಾತ್ ಕಾಯವೆ ಮಿ ಅಂಘೆನು ಹಯ್ಯರ್ ಕುರಬಾ ಫಿಯವೆ ಮಿಕಮಜುಂಗೆ ಕ್ಯಾ ಖಬರ್ ದಿಬಿ ಬಡಾಗತಿ ಇಕಲಿ ಇಕ್ವಾನ್ ಬಡಾಗನ್ನು ಆ ಖಬರ್ ದಿಬಿಗಿನ್ ಎಮೀಹುಂ ಬಿರುಂ ಫರ್ಬತ್ತಗೆ ಮಚ್ಚಂಗ್ ಅರ ರಕ್ಕವು ಇಕಮ್ಗೆ ದೆಮ್ಮಿ ಇತನ ಫಾಬ ಒಡಾಗಿತ್ತ ಮಾಕ ಗಿನ ಇರಿ ನೀಸ್ ಎಮಿ ಹುಂಕರಿ ಜಮಾತಿಗೆ ಮೀಹು ಹಂಗುರಾಮೆ ತಯ್ಯಾರುವೆಗಿನ್ ಅತ್ವಿ ಜೌವೆ ಮಿ ಬ್ಯಾಮಿಯು ವರ ಕೂಡ ಗೊತಕು ಹಮಜೆ ದೀಫಾ ಬಿರುಂ ಫಿಲಾಂಗಾಜೇವ್ ಖೌಫ್ ನಮಾಜ್ಗಳು ಕುರಬಿ ಮಿದುವ ಮಿ ಕಾಫರು ಆಸ್ಗೆ ಒಣನಿ ಕೊರೆ ಖೌಫ್ ನಮಾಜ್ಗೆ ಬಾವೆತ್ತ ಫಿಕ್ಕು ಫೆತ್ತವ್ಗ ನಂಗೆ ನಿವಿಗಿಂ ಬೇವ್ ದಿಂಗಿ ಕಾಫರು ಹಮದಾಯಕ ನುಮೆ ಅವ ಮಾಯ್ ಎಮಿಯು ಅಸ್ಲಾಗ ನೀವು ದತಿ ಜಹಿಂದ್ ಮದೀನಾಯ್ ರುಜುವಾಗಿ ಫಿಯ ಮಿ ದತುರು ಹುಡುಗ ಮದೀನಾಯ್ ಬೇರುಗ ಹುಣ್ಣವಿ ಫನರ್ ದ್ವಾರ ಬದ್ರುಗೆ ತಿಮ್ಮನ ಹಂಗುರಾಮ್ ಮಿ ಅಹರ್ಗೆ ಶಹಬಾನ್ ಮಹಕ್ ಹಂದು ಬೆಜಮು ಅಬು ಸುಫಿಯಾನ್ ಹೌದು ಹಂಗುರಾಮಾಗ ದ್ವಹುಗ ಗೋವಾ ಇಸು ರಸೂಲ್ ಇಫಾನ್ ಕಬೂಲ್ ಕುರಬಿ ಹಂಗುರಾಮ ಈಗ ವಗುತು ಆಯ್ಸ್ ಜಹುಣಿಯೇ ಏನಾ ಒತಿ ಮಿಯನ್ನ ಅಹರು ಮಿದುವಹುಂ ಬದ್ರುಗಯೇ ಗೋವಾ ಇತು ರಸೂಲ್ ಇಫಾನ್ ಈಗ ಕಬೂಲ್ ಫುಲ್ ಕುರಬಾಫೆ ಯಜಮಾನುಗ ಕೊಮ್ಮೆ ಅಹರಕ್ಕೆ ಶಹಬಾನ್ ಮಹುಗ ಬದ್ರುಗ ಅರ್ಬಿಂಗ್ ಎಮ್ಮಿಂಗ್ ಹೆಂ ಬೆಗಿಂಗ್ ವರಬ್ಬೊಡ್ ಬಾಜಾರ್ ಗಾಯಂ ಕುರಿತೇವೆ ಈ ಬಾಜಾರುಗ ಅಡ್ವಸ್ ವಾನಿಂ ವ್ಯಾಪಾರಿ ಕುಳವ ಮಾಯ್ ಲಿಂಗ ದಾಮಿಯು ಲೆಮ್ಗೆ ವಾದ ಕಿ ಮಠಾಯಿ ಬಸ್ ಮರು ತಿರಿಂಗೆ ಖುತ್ವಾದ ಕಿಯಾ ಏಗ ಮಳುದ್ದಿರ ಬೇಜ ಮಠಾಯಿ ನಸಬ್ಗೆ ವಾಹಕೆ ಬುಡ ವಾಹಕತ ದಿಕ್ಕು ಮಠಾಯಿ ಗಾಯ ಮತಿಬೇನತೇವೆ ಮೀ ಅಹರಕಿ ಕುರೈ ಸುಂಗಾಗಿ ಮೀಹು ನಾಯಿ ಮದೀನಾಗಿ ಮೀಹು ಹಂಗುರಾಮೈ ಇತಾಂಗ ವಾದ ಕುರ ಅಹರಿಕಂಗ ಖವರ್ ತಂಗಾಫಾ ವಾತೀವೆ ಇತನಂಗ್ ಇಬ್ಬ ಮೀಹು ಅದಿ ವಕಿಂಗ್ ಗಿನೇವೆ ಮಿದ್ವಸೋರು ಆಯರು ಮಕ್ಕಾಗೆ ತದ್ಮಂಡು ಹಾಜ್ ಬೊಡವೆಫಾ ಇಬ್ಬರು ಎ ಮೀಹು ನಕಕ್ ಮೀ ಹಂಗುರಾಮೆಯಕ ತಯ್ಯಾರುವೆ ನುಕುಮೇನೆ ಗೊತ್ತಿಂಗ್ ಇಗ್ಗುತಕು ಮಿಸ್ತನವ ಹೆಣ್ಣುವೆ ಉಣವೆ ಮಿಕಂಗ್ ಅಬು ಸುಫಿಯಾನ ಗಸ್ತು ಉಮಂಗ್ ಅಸ್ಟಾವ್ ಅಂಗಾಯ್ ನುಆಬುಲ್ ಮಸೌದೇ ಕಿವನು ಬಡವು ಗಾತ ಗೊಸ್ ಎಮ ಇಹಾಯ್ ಎತಂಗ್ ಎಚ್ ಎ ದೀಫಾ ಬುಣಫಿಯೇ ಕಲೇಗ ಮದೀನಾಯ ಗೊಸ್ ಕಲೇಗ ಹುರಿ ಬಸ್ ಮಸಂತರಿ ಕಮಾಯ್ ದೋಗುಗೆ ಕುಳದಾನ ಕಮ ಇಸ್ಲಾಮಂ ಮಿಯಹರು ಬದ್ರ ನಾನೇ ಕೊಮ್ಮೆ ಹಿಕ್ಮತಿಂಗ್ ಹದ ಅಹರ್ಮೆನ್ನ ಬೌದ್ ಉವಾಜಮನ್ ದಿಬೇಂಗನ್ನ ಹುತುರುನ್ ಸಜಾಮಿ ಕೊದ್ದೇರು ಮೀನಾ ಮಿಕಂಗ್ ಅಬೂಲ್ ಕೊಗ್ಗೆ ಮದೀನಾಯ ಗೊಸ್ ಮದೀನಾಯ್ ತಿರೇಗ ಮೀನಾಯ ಬ್ಯೋನುಹಾ ಬರ್ಕುಂಗ್ ಮಕ್ಕಾಗ ಮೀಹಂ ಮಿಯಹರುಗೆ ಬದ್ರ ದೀಮತ್ ತಯ್ಯಾರು ಕುರ ಹಂಗುರಾಮ ಗಾಫಿಲಾಗೆ ಬಡುಕಮ್ಗೆ ವಾಗ ದಕ್ಕ ಬಿರುಗನ್ನ ಉಳಿಫಿಯೇ ಮೀನಾಯಕ ಮೀನ್ ಎವ್ವಿಸ್ ಮೀನುಗೆ ಕಿಬೇಕು ಹಸ್ಬನ್ ಅಲ್ಲಾಹು ವನಿಯಮಲ್ ವಕೀಲ್ ಮಿ ಬಹುನ್ನೋಣಿ ಎವ್ವಿಸ್ ಜವಾಬಿ ನುಜಿಬುಣೆ ಮೀನಾ ಮಿಕಮಾಗಿ ಮದೀನಾಗ ಉಳೆಯುಳು ಹುಟ್ಟಾಮೆ ಸಲಾಮ ಸಲಿಮಿ ಇತು ರಸೂಲ್ ಇಫಾನ್ ಇಂಹಾ ಸ್ವಸ್ಥತೆಗೆ ಅಸಹಾವ್ ಬೇಕಾಗಿ ಹಂಗುರಾಮೆ ತಯ್ಯಾರ್ ಕುರಬಾಗಿ ನುಕುಮಡಾಗಿ ಫಿಯ ಮದೀನಾಗ ಮಚ್ಚ ಬಿರುಕುರವಿ ಅಬ್ದುಲ್ಲಾಹಿ ಬುನ್ ಉಬೈ ಬುನ್ ಸಲೂಲ್ಗೆ ದರಿಕರು ಅಬ್ದುಲ್ಲಾಹಿ ಇಫಾನೆ ಅಸಹಾವ್ ಬೇಕಾಗಿ ಇತು ರಸೂಲ್ ಇಫಾನ್ ಭದ್ರ ಬಡಾಗಿ ಬೆಫಾರಿ ಕುರಬ ಮಿತನಂಗ್ ಇಬ್ಬಿಫಾ ಮೀಸ್ತಕುಂಗೆ ಹಿತುವೆ ತಿರಿಯಂಗ್ ಇಸ್ಲಾಮುಂಗೆ ಗದರಾಯಿ ಬೀರ್ಬೇರಿಕ ನೋಹನ್ ಬಡುಕೊ ಬದೆ ಅಸಾವ್ ಬೇಕಲುಂಗೆ ತವಾದು ಬೇರಿ ಕಮಾಯ್ ಇತು ರಸೂದ ಇಫಾನಂಗ್ ಹುರಿ ಕಿಯವಂತಿರಿ ಕಮಾಯಿ ದೀಮ್ ಬೆರಿಕಂ ಫೆನಿ ಲೆಂಬೆರಿಂಗೆ ಮೀಹು ಮಿಕಂಕಮ ಮದಾಗಿ ಲೆಂತಂಗ್ ಹದ ಮಿಕಂಕಮ್ಗ ಅಡ್ಡು ಸ್ವಾನೆ ವರ ನಿಯಮತ್ಗ ಉಳುವಾಫ ತಿಯಾಗಿ ಕಮಾಯಿ ಮದೀನಾಯ ವರಂ ಉಫಲ್ಗ ರುಜುವಾಗಿ ಪೋವೆ ವಿವಾಹಗತ ಮಿಲಿಯ ಆಯತುಗ ಅಭಯಾಮ್ ಬಿಗೆ ಬೇವೆ الذين قال لهم الناس ان الناس قد جمعوا لكم فاخشوهم فزادهم ايمانا وقالوا حسبنا الله ونعم الوكيل فانقلبوا بنعمه من الله بفضل لم يمسسهم سوء واتبعوا رضوان الله والله ذو فضل عظيم ابو سفيان كنت كل غتكي نعيب المسعود مدينه فنوافا اناك مسك كم فلانه كم هيكوكين اهرم بعد نوبانو اكيا ميسكل غواكين بدر الدان نكمجي ಏರು ಏನಾಗಿ ಗಸ್ತುಗ ವಣಿ ತಂಕೊಳಕ ದಾಯಿರಂ ಇಸ್ಲಾಮಂ ಬದ್ರ ನಾನೇ ಖಬರ ದಿಬಿ ಮಿ ಖಬರಾಗಿ ಮಕ್ಕಾಯಂ ಅನ್ನಂ ಕಮರೆ ಮಿ ಬ್ಯಾಮಿಯು ಮಜ್ನಾಯ ಇಕಿಯ ಬಾಜಾರಾಯ್ ಹಮೆ ಅದ್ಯತನ ಇಸ್ಲಾಮಂಗೆ ಹಂಗುರಾಮ್ ಕಾಫಿಲಾ ಬದ್ರಂ ಅತ್ವಿಜ್ಯ ವಾಹಕ ರಂಗಳ ದಿಬಿಜೆ ದಿಂ ಬುನಫಿಯೇ ಅಹರಿಮ್ ಈ ನುಆಂಬುಲ್ ಮಸೌದ್ ಕಮ್ಗ ವಿ ನಮಕ ಮಿಹೆನ್ನೆ ನುಯಿ ಹೇವೆ ದಿನೇ ಕುರಾಣಿ ಕಮೆ ನೆತೆ ಅಮ್ರಾಜಾಫ ರಸದ್ದಾಮಿಯೇವೆ මිහා සදු අහරක් හඟුරාමේ නොවේනේ. මි බෑමීහුන් එඹරි මක්කායන් අවමුන් සොෆාන්පුන් උම යතු පුුණේ හොදු ගාතිය බවදක ගොවීරුවෙස් අහුරෙන් හුලී නොකපුූල්ගේ. හිතම් මේ ාරකු මනාවස් කරීමේ මිහාර දෙෙන් අහරමෙන් දෙරවෙජ්ජි කමයි මොහමද ගොන මොළවෙජ්ජික රඟලක් එමහා අර්බීන ගස්තු එංගුණිය වාංගුරි ගොතෙ දානී හම වමු මමුණේ. මියහරුගේ තිරේගා හිඟි බයිකන්ත එ රිවායගේ මච්ච හසයනු ගෆාන් රක්කාවීකම බොනවැනි මියහරුගේ තිරේගේ ඉතු රසූදෝ ඉගෆානුගේ බොඩ ජෑතාපුරුගේ දරිකදුම් අබූ සලමත් අවහාර වී මියහරුගේ මිබේකදකී එක්කිරුම්ගේ පරාතුන් ඉතුරකද ගෆානුගේ අහි මේ එම පුෘතමයන් හබ්ස්කරයන් හිජර බඩාගේ බේකද කීවස් එක ගානේ මිකද ගෆානු අවහාරුවමුන් මිකද ගෆානුගේ ඉන්න අමිකමලුම් උම් සලමත් ගෆානයි ඉතු රසූදෝ ඉගෆාන් කයන් බල්ල ඇතිිය හිජරයින් ෆස්ව අහර දවමතුල් ජන්දල් ගහගුරාන් දවමතුල් ජන්දලකී මදීනයින් ෆනර්රේ ෆනර දුවාල්ගේ දුර්මින්ගා ශාම්කරෑගේ දිමිස්කුන් ෆස්රේ ෆස්තුවාල්ගේ දුර්මින්ගා ඔන්න රර්ක කියේ නමේ ඉජ්‍රයින් ෆස්සන අහරු රබියයිත් ලබල් මහු තිරේගා දවමතුල් ජන්දල්ගේ බදවීන් එමගුන් ශාම්කරය දතුර පතුරුකුන් ඔලේ හා බයකන් අනියාකෝ මගුෆේරි උලේ වාකයායි අධි එබෑමිහුම් ඉතුරුක ඉක්වානයි හඟුරාම් කොළොමක් මදීනායන් අවමන් හීකුගෙන් උලේ වාහක ඉතුර රසුදෝ ඉක්වානන් ඊවඩෑගෙන් පියේ මිකමට්ටකා එවරින්නයි හඟුරාම කුරේ උම කස්තු කරබෑගෙන් අසහ බේකජුම් කුරේ ඉංහාස් බේකජුනෑගෙන් නොකොඩෑගෙන් පියේ මදීනාගේ මච්චක් සිබාබුන් ඔරුෆිතතිල් ගිෆාරී ගිෆාන් විල්කුරේ පියේ දෙම්ෆේ ඉතු රසූදෝ ඉක්මාන් දතුර කුරබ්බාපා වඩාගෙන් එමිහුන් උලේ රසායි ගෑබේ වඩාගෙන් ඒරු එක ඉක්මාන් වඩාගන්නවා ඛබර් එබෑ මිහුන ජිබීන් රද්දූ කොප්පා ෆර්බතවේ මච්චෙන් අරා ෆිලජ්ජව්වේ දෙන් එමිහුන්ගේ බකැල්තකායි ජමල්තන් හොයිහප්පා මිහුනයි දිමා කුරබ්බා එතකෙත් හිප්පවෑගෙන් පියේ දෙන් එරටුගේ කෑරීගා දෙදවාක් ෑබෑ වඩාගෙන් හුන්නවා එමිහුන් නයිම මීපෙයි තගෙති ගනීම කුරබ්බෑගේ මදීනයෙන් එඹරි වඩාගෙන් පියේ මදීනයෙන් එඹරි වඩාගේ දතුර පුරුගා ෆිසාරත් වංහාගේ වෙරි ඔයයන තුබුණු හෙස්නෙවි කියුණු මීහායයි සුල්හ වඩාගින් ඒනා එදුන් එදුන්ගේ මච්ච මාහදායි ලීව හද ඇහියේ ඒනා එදුන් එදුන්ගේ මච්ච මදීනායයි ත්‍රී සමීල්ගේ දුරුමිනුන් ඒනාගේ සූපා සූපි තකන් හුයි කාන්දේනෑ බිංගල ෙවිස් දෙබෑතිිය බනුදු මුස්තොලික් වංහායගේ හඟුරාම මියහරුගේ ශාබා මහුගා මුස්තොලික් වංහාගේ වෙරි හායිස්පුුණු ගොලාදෙවි කියුණු මීහා ඉතුර රසූදෝ ඉක්මානයි හඟුරාමය මීහුන් එක්කුන්ගල එකපර ජීවඩාගෙන් පියේ වංහාගේ මීහුණී හොද හඟුරාමයගා විස් කුරේෂ වංහාගේ කාපරුන්න වාගදි මීහුන්නේ මෙකපර දිබොඩාගතුමන් අසා බේකජුම් කුරෙවර ගින බේකජුනෑගින් එබෑ මිහුණයි හඟුරාමය නොකුමඩාගෙන් පියේ මදීනාගේ මච්ච වෙරිකුරෙවී සෑදුපුුණු හාල්සතු ගිපානය ඉතුරු එක ජෙගිපානුගේ අරිහුගා මි දතුර පුරුගා එක ජෙගිපානුගේ අම්බි අභි කබලුම් කුර ආයුෂතු ගිපානයි උම සලමතු ගිපානයි දෙබේ කමලුම් ගෙන්දවේ මි දතුර පුරුගා එක ජෙගිපානුගේ අරිහුගා මුනාෆිකුන්ගේ වෙස් වරක් ගින මිහුන් නොකුතේ අබ්දුල්ලාහ් ඉබ්නු උබයි ඉබ්නි සලූල් වෙස් නොකුතේ බෑ මිහුන් මි නොකුතී කුරීගා නංගෙන වුණු දෙතින් හඟුරාමයින් අසහාබ එකලුම් ගෙන්නවි ගනීමාත දෙකකින් මිකමුගේ එදුමුගේ දෙම්පේ ඉතුරක එක්මාන් ඉස්ලාමුන්ගේ මි බොඩු දස්කරෑගෙන් දතුර පුරු කුර බාපා වඩාගින් මුස්තලික වංහාගේ මිහුන් තිබේ සංගණ්ඩායි දාදි ගාත බඩාගෙන් පාවනිකොක් එබෑ මිහුන්ගේ ජාසූසකායි මි දස්කර බද්දලිව එමිහා හයියර කුරබා එමිහා කුරින් එකවමුග කබත්තන් අස්සවා එවෙස් තෙදෙන් නුබනගෙන් එමිහා ගතුල් කුර බෑපියවේ හාරිස් බුණු දොලාරක් එමිහුන්ගේ ජාසූස් කජේ කතුල් වී වාහකයායි ඉස්ලාමුන්ගේ ලස්කර එවරින්ගේ රසායි ගෑවෙජ්ජ කබර ජිබුමුන් එමිස්තකුන්න නොහනු බිරවෙරිකන් ලිවි එවෙස් කමකායි අදි නොදා ඒ විෆාවා ලස්කරුගේ එත කබීදායගේ බෑක් වකිවකිවේ ෆිලාජ්ජවේ දෙම්පැ ඉස්ලාමුගේ ලස්කරු ගොස් මුරේසි කියේ ෆිංගලු එකකාරිය ෆෑවෙජ්ජ හිඳුගා දෙබෑමිහුන් හඟුරාමය තෙයාරුව සෆදෑපුුවේ මෙ බෑමිහුන්ගේ මච්චන් ඉස්ලාම් දීන් හුරහෙලුවම ෆවගා එමිහුන් එකන් ගබෝද නොකිරීම හඟුරාම ෆෙටිජ්ජේ පුෘතමය දෙපරාතුම උකී දුඥවේ ඉරුකොලෙපෙස් මනිස් ඉස්ලාමුගේ ලස්කරු එකාපරුන්ගේ මච්චන් එකී එකච්චකන් හමල දී එකාපරුන් කුරේ දිහමීහුන් අතුළු ආයිරක් එයින් හම එම්මේ කාපරක් ෆිලෑගෙන් දානය තම්පලකායි මගේ නොදක්කා එම්මේ හිවා හයියර කොපුුවේ එවරෙන්ගේ අබීනායි ගුදිලා දරීන්න දානෙන් හයියර වෙජ්ජේ එවරෙන්ගේ හුරිහා මුදලකායි ගෙරි බකරි ජමල්ත ගනීමා විජ්ජේ මිතගෙති එක්කුන් හිසාව බෙල්ම වෙරිකුරෙවී ඉතුරක එකමාන මිනිවන් කුරවි ශග්‍රාණය විකේ මිහික දෙහාස් ජමල්කම්ගේ යයි ෆස්හාස් බකරිකම්ගා විය අයර් වගෙන් මිගෙනවුණු අංගෙනත වෙතිරේග හාසුගේ දරිකම් බදුන් බොරයි රතය කියවුණු කමනාපානු වියවේ දෙම්පැ මි ගනීමයායි මෙ අලුන්ත බස්වා මිනන්ගේ බ්‍රෑරත් ඉතුරක එකමානුගේ බෑෆල නංගවාපා එකවනා මිනිවන් කුරවාපා කෑන් වෙල්ලයගෙන් පියව මිකවනාය මිය පවගා කියය නම් ලකී ජුවරියතේ මිකවනාගේ කෑනි පුළු හම වුන් අසාාව බේකරින් විදාල විජයේ එකමනායන් ඉතුරක එකපානු එපද හෙවපුරුක්කොන් හිත්තවා එකමනා ඉස්ලාමය වඩාගින් එකවනායා එකකාරි බෙද්දවීම ahar me mes ikamana gae mi hunan heo kon hita hori moy mi basul ga matin e me bekalun e me minun kor ba fi mi ba mi hun mitan dikwa islam mi jowe mi juari te kyun kamana bi ikamana ge qom ge macha no no barkat ri be kam de kam ge aisha ge fanu riwa kor ba te juari a fa qom ge macha barkat ri angen ko hore no dikme e zamanu ga islamun siyasat hingawa ulu bi mag magi niye mihingi kantakun mustadiq wanha ge emmen islam we emmeni islam dina hore jan de enti be ka bije mi da tur fulga beerfu mulamma kula munafiqun tan asking ulekum ge sabum mi daskar ge trega warabis nulakka tiri bod dikam hingiye etren ikama ki umar ge fana masakke ko dinman ujura hifagin ule mihakai khazraj wanha ge bekele ko ham efadem me gengulubwa mihakai demiun alarme begin margufanu gengulubwa miha anem miha ga ji itwarukun emiha ga le horwa fie mi miha khazwa jwangha ge sahibun neve goa hale jagin fie anem miha e muhajiriya bekal neve goa hale jagin fie kulli ekad de amiun ebbe ruliver kam ge bastakun hale jaman parafu mitanan itur rasul da ikman udagin hadis kure bie e mista kun neve jahiliya zaman ga goa goita goa adi egota kanta bis kuran bi heje denge boni jehunu mihaya iwakul dekima ena denevie e maris kilang rasulaye mi debamiu mi araru mani iturune hani ka libuni algunase algunu mihuri mika miha bodwan hedima haggu kana maaf ko genne hani ka kurikale gehuri alguna isulhave nimma genne den mi jehigen uleni konga mitoye isulu ke gwan wadage migota nimunuta dikwa mi ajfan andam mita huri abdullah ibn ubay ibn salul mitanum fevegen damun ekugati miun gatuga bunfie mihiri ahrmen ihaku deke ole zaatwe nikamet kantake ba nune eba miun naki ahrmen ge rara berun as ragani ge ole baike mas jaha faleba etibi ahrmen ge hokamne mihar evi hunge no karumbes eha dani hama hitu urigotike muskulim rani terike ge durangana kuttaya baran heveke hita kaandi falkurate akhiruga atuga dengalane nikan unnate mifar madina gosfatia nikamet miun ta gerun berukurafsime දෙන් කාරීගති මියුගේ මෝනතක විස්නා බලාජීර් මි බෑමියුගේ මෝන වති මි දක්කා වාහකිය නුරුහොම් විස්ව පෙන්නා තිය බුනේපියේ මිහිරි යකි මිය කුරා කම විස් නුනේ හම සිය බෑමියුන කුරේවේ කන්තකේ මිහැරවස් මියුගේ මැච්චන් හේද කුරුන් සංකොලේ කුරු කොල්ලියස් එමියු මැචිර වේදානේ නුවත රසුම් ෆෑබෑගින් හංගාස් දානේ දෙම් මි මැජිස්ගාවි දාදි උමරුන් දුස්මත් ඉස්ලාම් දීන ජෝබි ගද කුජ්ජකු මි කුජ්ජකි සෑද බුන අල්කමේ මීනා කොෆයිසුගේ වඩාගින් විවාහතක් ඉතු රසූදෝ ඉක්මාන් ගලිවා දන්නා නැපියේ رسول اللہ عفان حدیث کرے بھی ایک ایفروتی کیا ایتی کیا نہیں اینا دیکھے روڑیاس گنتا ہے اینا در نوافی ہے آلگونا کم میں گتکن کیونو کم گا آبیاس میں کیا نہیں آلگونا کے کم فتن ایونو ایچنگ اے ایونو گتا تیدہ تھے آلگونا کے میں تیدو میں اس کلیاں کے کلیاں بیان کرے بھوں ایدے میں حدیث کرے بھی ایک حدیث کم فے ککلائی کم بس نینگے نوں ہے ہمارے گفان دنے بھی ہے اے منافق کلیاں کی بھائیں فرنہ نہیں منافق کم کے کیتا کھانتا تو ہے دن اینا قتل کرے بھی یا کیے تو ہے حدیث کرے بھی ہے تیاروں میہوں واقع دکانی محمد گفان کی اکلی گفان کے دین قبول کوکن اکلی گفان کے عریف گا ایتا دعا کبولے میہوں حق کانو جا غتل کرو بابے کلی کانو سے میہن حدیث کرو بابا مکانتا جہون ایرو تبی منزلوں گافجا نگا دتر کلو من امر فل کرو بابی ہے می وقتا کی اہنا دتر کرو بابا وقت نونے میکمون اتر کلی گفان قصد کرو بھی میستکن می فیتنا ویر واقع دکان ہمہیمین تبا ندے بمے دن امین دتر تیار وانکو ਉਸੇਦ ਮਨ ਹੋਦਾਇਰ ਵਡਾਇਗੇ ਮਿਵਗਤੁਗਾ ਦਤੁਰ ਕੁਰਬਨੀ ਕੋਂਕਮਗਾ ਤੋਏ ਮੇਂ ਅਸਵਾਫੀ ਅਦੀਸ ਕੁਰੇਬੀਏ ਤੇ ਬੇਕਲੂਗ ਤੇਨ ਇਕੋ ਇਕਿਆ ਇਚਸੇ ਨੋਸਵਾ ਮਤੋਏ ਇਹਨਾ ਇਬ ਗਸਤ ਕੁਰੇ ਮਦੀਨਾ ਗੁਸਫਾ ਇਜ਼ ਤੇਨ ਤੀਫਾ ਨਿਕਵਤ ਮੀਹੁਮ ਬੇਰ ਕੁਲੋਮ ਉਸੇਦ ਗੁਫਾਨ ਵਿਦਾਲੂਏ ਮੈਂ ਕਿਦਾਇ ਗੰਦੀ ਬੁਨਮੇ ਇਜ਼ ਤਰੀਕੀ ਕਜੇ ਗਫਾਨੇ ਨਿਕਵਤ ਮੀਹ ਕੀ ਇਹਨਾ ਇਬ ਕਜੇ ਗਫਾਨ ਫਿਨ ਵਡਾਇਗ ਨਵਾਨਮ ਇਹਨਾ ਮਦੀਨਾ ਇਮ ਬੇਰ ਕੁਰਬਾਤੇ ਦੇ ਮੀਸ ਤੇ ਕੁਨਾ ਗੇ ਬਰੰ ਅਵਸਵਾ ਦਤੁਰ ਕੁਰ ਬਾਫਾ ਵੜਾ ਗੇ ਦਿੰ ਆ ਮੰਜ਼ਿਲ ਫਾਬਾ ਵੜਾ ਗ ਤੁਮ ਐਮਨ ਐਮਨ ਨਾ ਬਾਗਤ ਦੇਕੁਨ ਦੂਗ ਫਾ ਨਿਦਾਂ ਫਰਾ ਫੂ ਮੀ ਗੋ ਤੁਮ ਮੀ ਫਿਤੁਨਾ ਮੈ ਤਿਰ ਬੇ ਹਮ ਜਿਹ ਜੇ ਮੀ ਮੰਜ਼ਿਲ ਗਾ ਤਿਬਾਨੀ ਕੋ ਮੁਨਾਫਿਕੂਨ ਸੂਰੇ ਬਾਵਾ ਦੇ ਬੈ ਫੀ ਮੀ ਸੂਰਤ ਗਾ ਮੁਨਾਫਿਕੂਨ ਗੇ ਹੁਰੀ ਹੁਰੀ ਹਾ ਗੋ ਇਤਾ ਬਿਆਨ ਬੇ ਐਵਰਨ ਫਜ਼ੀ ਹੈ ਬੇ ਜ਼ੈਦ ਬਨ ਅਰਕਮ ਗੇ ਬਸ ਫੁਰਤ ਤੇ ਦੇ ਫਾ ਬੇ ਮੀ ਸੂਰਤ ਗੇ ਅਲਵਸ ਵਾਫਾ ਅਬਦੁੱਲਾਹ ਇਬਨ ਉਬੈ ਜੀ ਗੇ ਦਲ ਕਦੁਮ ਅਬਦੁੱਲਾਹ ਇਫਾਨ ਇਤੁ ਰਸੂਲ ਇਫਾਨ ਗਰੀ ਗਾ ਦਿਨ ਨੇ ಅಳುಗಂಡು ಏ ನೊಜಫಾ ಬಫಾ ಗತುಲ್ ಕುಳವಮಂಗ್ ಇಸ್ನ ದೆಬಾರೆ ಅದೀಸ್ ಕುರೆವಿಯೇ ಅದಕ್ಕೆ ಕಲೇಗೆ ಬಫೆಯಂಗ್ ಹೇಕೊಂ ಹಿತಾವರಿ ಕಮೆ ದಿವಂ ಕಲೇ ಫಾ ರಸೂಲ್ ಕಮಾಗೆ ಫಣು ವಿ ರಹಮತಿ ಕಮ್ಗೆ ದುಜುನ್ ದಿ ಸಹಾದಿ ಕಿಯ ನಮಾದ್ ಕಾಯಂ ಕುರ ಅಮಿಹ ಗತುಲ್ ಕುಳವಮ ಕರಂ ಅಮರೆ ನುಕುರ ಬತೆ ಎವರೆನ್ನ ಅದೀಸ್ ತೆದ್ಮಗ ದಕ್ವಾ ಫಾ ತೋಚಿಗೆ ಇಯುಬುನಿ ದೆಕಂತವೆ ತಿನೇನ್ ದೆವನ ಕಮಿ ಇತು ರಸೂಲ್ ದೋ ಇಫಾನು ಅಮಿ ಕಮನ್ ಸಿತ್ತುನ ಉಮ್ಮುಲ್ ಮುಮಿನೀನ ಆಯಿಷತ್ ಗೆ ಫಾನಾಯಿ ಸಫಾನ್ ಬುನ್ ಮುಅತ್ತಲ ಕಿಯ ಮಿಹಕಾಯಿ ದಿಮೆದ್ ಗ ಮುನಾಫಿಕುನ್ ದಕ್ಕಾಗೆ ದೊಗ ವಾಕೆ ಮಿಗಂತವೇ ನುಬ್ಯಾಕಮಾ ಮುಸೀಬೆಂಗ್ ಇಹುಗಂತ ಕಬರಾದಿ ಬೊಡೆ ವಿವಾಹಕ್ಕೆ ಖುದಾಸಾ ಏಕಿ ಮಿದಸ್ಕರ್ ಮದೀನಾ ಇದಾದಿ ಗಾಯ ಮಂಜಿಲಿಕ ಫೈಬಾ ತಿಬ್ಬ ಎರ್ರಿಯ ಕುದಂಬರುಗ ಇತನು ಗಾಫಿಜಾ ನಗ ದತುರ್ ಕುಳೋಮ ಅಮರ್ ಕುರುಬ್ಯಾಫಿಯ ಮಿಯೋಗುತುಗ ಆಯಿಷ್ಟು ಗಫಾನು ಬನಿ ದಸ್ಕರು ಎತಂಕುಳೆ ದುರ ಗಬೋ ಹಾಜತ್ಗೆ ಬೇನು ಫ್ಲಿಗ್ಗ ನುಕು ಹೊಡಾಗಿನ ದಿಂ ಇಕವನ ಇಕಂ ಅವಧಿ ಒಡಾಗಿನ ಗಾಫಿಜಾಯ ಇದಿ ಮಾಯ ಬಡಾಗನ್ನು ಅನಿಕೋ ಕರುಫುಳುಗ ಅವೈ ದುಫಾರೆ ವಿಕಿಯೇ ರನುಗೆ ಅಗೀದ್ ಅಬಾರನೆ ನಿಕ್ಕಂ ಹಿಂಗ ಒಡಾಗಿನ ಫಿಯ ಮಿ ಫೆನ್ ಒಡಾಗನೆ ತೋ ಅನಿಕ ಫಹಂ ಹಿಂಗವ ಅಹೋದ್ದಾಗಿನ ಬಡಾಗಿನ ಇರು ಗಾಫಿಜಾ ನಗಾಗಿ ಹಿಂಗಾಜ್ಯ ಫೆನ್ ಒಡಾಗನ್ನು ಹಿಸಾಬ ಕ್ವಿಸ್ ನೆತೆ ಇಕವನ ಈ ಗಾಫಿಜಾಗ ಇಕವನಾಗೆ ಮಹಮಲ್ಗ ನಿಕ್ಕಂ ಇಂಗುನು ಇವರಕು ಹೋದಾ ಮಿಥನ ಅನ್ನಾನೇ ಕಂ ಇಂಗುಡಾಗನ್ನು ಅತೀವೆ ಮಿಥಂಗ ಇಹಿಂದ ಒಡಾಗಿನ ಫಿಯ ಕುಡ ಇರುಕೊಳಕು ಅವಹಾರ್ ಫುಲ್ ಜಪ್ಪೆ ವಿಜಯ ಗಾಫಿಜಾ ದತ್ತುರ್ ಕುಳೈರು ವೀರತಕಿ ಇಕವನಾಗೆ ಮಹಮಲ್ ಜಮಲ್ ಮೆಚ್ಚಂಗ್ ಅರ್ವಾ ಬಾದ ಉಳುವಾ ಬೇಕದು ಎ ಮಹಮಲ್ ಜಮಲ್ ಮೆಚ್ಚಂಗ್ ಅರ್ವಾಗಿನ ದತ್ತುರ್ ಕುಫು ಯಜಮಾನುಗೆ ಅಂಗನುಗೆ ಲುಯಿ ಕಮಾಯಿ ಮಸ್ಜಹಾ ಫಲೇಫಾ ನುತಿಬೇಕವು ಎಮಿ ಹುನಕ ಎ ಮಹಮಲ್ಗೆ ಲುಯಿ ಬರ್ಮಿನಕು ಇಕವನ ಏತ್ರೇಗ ಒಡಾಗಿನ ನುವಾಕವ ಇಂಗೆ ಹೇ ನುವೆ ಮಿಹೆಂ ಮಿಕಂ ಹಿಗಾಫಾ ಬನಿಕೊ ಮಿಯಂಗುರಾಮ ಗಾಫಿಜಾಗೆ ಫಸ್ವಹೆ ಬಲಹಟ್ಟವು ದತ್ತುರ್ ಕುಳವಂಗೆ ಅಮರುಗ ಹುಣ್ಣವ ಸುಫಾನ್ ಮುಕ್ತುಲ್ ವಡಾಗಿ ಮಂಜಿಲ್ಗ ನಿದಾಫಾವಿಂಗ್ ಅಂಗೆನಕ ಎಬವಿಂಗ್ ಹಿಂಗ್ ಹೀಫುಳಗಿಂಗ್ ಒಡಾಗಿನ ಬೆಲ್ಲಿ ವೀರು ಮೀ ಆಶ್ ದುಫಾನೆ ದಿಂಗ ಕಲಿ ಗುಫಾನ್ ಇನ್ನಾ ಲಿಲ್ಲಾಹಿ ವ ಇನ್ನಾ ಇಲೇಹಿ ರಾಜಿಊನ್ ಮಿಹೆಂ ಬಿದಾಳುವಿ ಅಡುಫುಳಕ್ ಇಕವನ ಹೇಫುಳ ಜಬ್ಬಾಫಿಯ ಹೇಫುಳ ಜಬ್ಬುಮಾಯಿ ಇಕ್ಕ ಇಕವನಾಗೆ ಮೋನುಫುಳ ನಿವಾಕುರ ಬ್ಯಾಫಿಯ ದಿಂಗ ಕಲಿ ಗುಫಾನ್ ಅರ ಇನ್ನ ಈ ಜಮಲಿನ ಫ್ಯಾಬರ್ನವ ಈ ಜಮಲ್ ಕಿರಿಕುರಿ ಮೀಮಾ ಇಕವನ ಈ ಜಮಲ ಅರ ಒಡಾಗತ್ತು ಜಮಲ್ಗೆ ಲಗಂ ವಾಫರ್ಗ ಹಿಪ್ಪಾಗಿಂಗ್ ಹರುಕೊ ಬಡಾಗಿಂಗ್ ಗಾಫಿಜಾಯ ಹಮ ಕುರುಬಾಫಿಯ ಖಂಗ್ ಹಿಂಗಿ ಮಗಿ ಇಮಿಯ ದೆಂಫಾ ಎ ಮುನಾಫಿಕು ಮಿವಾಹಕಿ ಆಗಿನ ತೆರುವೆ ಗೆಂಫು ಎಮ್ಮೆ ವೆರಿ ಇಕಂ ಉಳೆನಿ ಅಬ್ದುಲ್ಲಾಹಿ ಬುನ್ ಉಬೈ ಇಬುನ್ ಸಲೂಲೆ ಮದೀನಾ ಬಡಾಗಿತ್ತನ ಆಯಿಷ್ಟು ಗುಫಾನು ಆಜಾಸ್ ಕಂಪ್ಲಿಗ ಜೈಗಿ ಉಣ್ಣಾಫಿಯ ಮೀಸ್ತಕು ಮಿಕಮನ ಗವಾಹಕ ಫಲಾ ಫಲಾತ ದಿವುಕು ಫುಲಾಕು ಉಳೆತೆ ಮಿಕಮನ ಏಕ ಮೀನ್ ಕಮಿಗೆ ಎಬಿಸ್ ಖಬರ್ ನಿತೆ ಏಕಮಕ್ ಇಕವನ ಆಜಾಸ್ ಕಂಪ್ಲಿಗ ಉಳುಬಾ ನಮ ಯುಗ ಇತುರ್ ರಸೂದ ಇಫಾನ್ ಹಿತ್ತವ ಕಮೆ ಹಿತ್ತೆ ಮಾಯಿ ಉಳುವ ಹೆಫುಳುಕ ಮಿಫಾರ್ ತಫಾತುವೆ ಮಿಕಮಾ ಮೆದುಗ ಹೈರಾಂಕ ಮತೀಗ ಇನ್ನೋತೆ ಮಿಫಾರುಗೆ ಮಿ ಆಜಾಸ್ ಕಂಪುಳುಗ ಮಿ ಉಳುಬಿ ಹಾ ದುವಹು ಇತುರಕ್ಕೆ ಇಫಾನ್ ಒಡಾಗಿಂಗ್ ಎ ಗೆಕೊಳುಗೆ ದೊರ್ಕೊಳು ಮಚ್ಚಂ ಹುಟ್ಟಿ ಒಡಾಗಿಂಗ್ ಕೊಂಗಾಜಿಂಗ್ ಹೇ ಮಿಹೆಂ ಬಯಫಾರು ಅಸ್ವಾಕ ನೋಂ ಏಂ ಎಬ್ಬೆ ಸಹಿ ತಿರುಪುಳುಕಮೆ ನುಬಾಟೋತೇವೆ ಮಿವಿ ಕಮೆ ಕವನಾಯ್ ಇಂಗೊಡಾನುಗೆ ವರ ಬಡು ಸಕ್ಕಿಗ ಹಿತಾಮುಳುಗ ಇನ್ನೋತೆ ಮಿ ಗೊತ್ತುಗ ಉಳು ಮನಿಕೊ ಮಿ ಆಜಾಸ್ ಕಂಪುಳು ಕುಡಕೊ ಜುಯಿಪುಳು ಇಫಹುಂ ಎದ್ರಿಯಕು ಗದೋ ಹಾಜತಿಗೆ ಬೇರು ಫುಳುಗ ಗೆತವ್ಗೆ ಬೇರ ಒಡಾಗತುವ ಮಿಸ್ತಾಹುಗೆ ಇಫಾನುಗೆ ಮೈಕವನಾಯ ಇಕ್ಕ ಅನುಕೊಂಡಾಗಿ ಫಿಯೇವೆ ಮಿಥನು ಎಮ್ರಿ ಒಡಾಗನ್ನು ಅನಿಕೊ ಮಿಸ್ತಾಹುಗೆ ಮೈಕವನಾಯ ನಜಿಯಕಂ ಎರುಣೀಮಾ ಮೀನು ಸಿಹಿಗೆಂ ಕುಲ್ಯಕ ಕಿ ಆತಗೆ ತೀಗೆ ಮಿಸಾಲುಗ ಮಿಸ್ತಾಹ ವರ ನುಬಾ ಬಹೆ ಬುಣಫಿಯೇವೆ ಮಿಯರು ಅಸ್ವಾಫಾ ಆಯಸ್ತು ಗುಫಾನು ವಿದಾಲ್ವಿಯೇ ಕಮಜೇಗಿತಿಯ ಬುಣಿ ಹಾದ ಹಾ ಕುಬ್ ಬಹಿಕೆ ಬದುರು ಹಂಗುರಾಮಿಯ ಬಡಾಗಿಂ ಫಾ ತಿಬ್ಬಿ ಸುಹಾಬೀನ ತ್ಯಜಾತುಗೆ ನುಬಾ ಬಸ್ ಬುಣು ಹೇವಾನೆ ಹೆಯ್ಯೇವೆ ಇಕವನ ದನ್ನವಾಫಿಯೇ ತಿಯಕಂ ಕೊಮ್ಮೆ ಗೊತ್ತಿನ ನವಯಸ್ ಮಿಹಾರು ಎಮಿಯು ದಕ್ಕಾ ಎವಳೆ ನುಬಾ ವಾಹಕ ಎನ್ನುವ ಸ್ವಾಮಥೋಯ್ ಮಿಕವನ ಈ ಕೊಂಬಾಹಕ ಎತ್ತೋ ಸೀಮಾ ಮಿವಾಹಕ್ತವ ಖಬರ್ ದನ್ನವಾಫಿಯೇ ದೆಂಗ ಆಶ್ ತುಫಾನು ಕಂಡುವರ ಬಡಾಗಿ ಇಹಬ್ಬರೆ ಅದಿ ಆಜಾಸ್ ಕಂಪುಳು ಮಾ ಬಡು ಇಜ್ಜೇವೆ ಮಿಹಾಲ್ ಕೊಳುಗಾ ಅನ್ನು ಅನಿಕೊ ಇತುರ್ ರಸೂದೋ ಇಫಾನ್ ಒಡಾಗಿ ಎಕ್ಕಲೆ ಹೆಂಗ್ ಕೊಂಗಾಲಿಂಗ್ ಹೇ ಎಸ್ ಸೀಮಾ ವಿದಾಳು ಇಜ್ಜೆ ಅಳ್ಗೊಂಡು ಮಿ ಬಲಿವೆ ಒನ್ನಾ ಬಪ್ಪಾಗಿಯ ದಿ ಯಾಕಿತ್ತೋಯ್ ಇಕ ಇಫಾನ್ ಹದೀಸ್ ಕುರಿವಿಯೇ ಎಮ್ಮೆ ರಂಗಳೆ ದೆಂಗ ಆಶ್ ತುಫಾನು ಅಬು ಬಕುರು ಗುಫಾನು ಗಂಡುವರ ಬಡಾಗಿ ಮೈಕವನಾಗಿ ಅರಿಹು ಮಿಖಬರು ಅಸ್ವಾಬಿಯೇ ಎ ಮೈಕಮನ ದಿನ್ನಿವಿಯೇ ದರಿಫುಳಾಯೆ ಹಿದ್ದತಿ ನುಕುರಬಾರೆ ಮೈ ಮಿಯಗುಗೆ ಗಾತುವ ತಂಕೊಳೆ ರೀತಿ ಅಂಬಕು ಹಿಂದೆಪಾ ಎ ಮಿಹಗುಗೆ ಎಹೆಂ ಅಮೀವೆ ತಿವೆನೀ ವಿಯಾತಿ ಯಕಾರಿ ಹಿತಮ್ಮೆ ಅಡಿಂಗಿ ವೇನೇವೆ ಆಯ್ಸ್ ತುಫಾನು ವಿದಾಳು ವಿಯೇ ಸುಹಾನ ದೋಹಿಯೇ ಅಹರಿ ಮೆ ನೀವು ಸಹ ತ್ಯಮುನಿಕಾ ಆದಾಗಿ ಮೀಹು ಹೆಯ್ಯೇವೆ ಮೀಹು ಹಮ ತಿಯ ವಾಗ ತಿಯೇನ್ ದಕ್ಕಾ ಹೆಯ್ಯೇವೆ ಏನ್ ಕಮ್ಗ ವಣೀ ವಿಯಾತಿ ಯಕಂತಕು ಸದಾಮಿ ಕುರಬಾನಿ ಹಮ ಸಿದ್ರಾ ಇಫಾಳು ದಿನ ಒಡಿಗಿಂಬ ಕಲಾಂಗೆ ಮಿದ್ವಸ್ತವ್ಗೆ ತಿರೇಗ ಮಿವಾಹಕ ದಿಕ್ಕಿವೇ ಗದ ಕಮಾಯಿ ಮಿಕಂ ಹಿಂಗಿ ಮಗು ಇಸುರ ರಸೂಲ್ ಇಫಾನ್ ಅಭ್ಯಸ್ ಮಿಕಂ ಮಣಿ ಲತಿಫುಳು ಎಫೆ ಮಿಹೆಂ ಕಮ್ಮು ಅಸಾವ ಬೇಕಲು ಕುರಿ ಕುರಿಯ ತಿಬ್ಬೆ ಮೈ ಬೇಬೇ ಕಲು ನಾಯಿ ಮಶ್ವರ ಕುರುಬಾ ಸದ್ದೋತೇವೆ ಏಕೇಕಿ ಬೇಕಲು ಎ ಬೇಕಲಿಕ ಫಿನ್ ಒಡಾಗನ್ನು ಅಲಫಾ ಮಗು ಆಶ್ ತುಫಾನಾಯಿ ಅದಿ ಎ ಸೊಫಾನ್ ಗುರಿ ತಕವಾ ವಿರಿಕಂ ಬಯಾನ್ ಕುರುಬಾ ದನ್ನೋತೇವೆ ದೆಂಫಾ ಆಯಿಷ್ ತುಫಾನು ಅವು ಬಕುರು ಗುಫಾನು ಎ ಗಂಡುವರ ಬಡಾಗೆ ಮೈಕವನ ಆಯಿ ವಾಹಕುಳು ದಕ್ಕವಾ ಸಲಾಮಿ ಕುರಬಾಣಿ ಹಿಮ ಮೈಕಲಾಂಗೆ ಎಬಿದಾಳು ಇಫಾ ಎ ವಶೋ ಒಡಾಗೆ ಗೆಕ್ಕೊಳ ಫರ್ದು ನಮಾದ ಫುಳಕ ನೋನಿ ತೆಜುವಡ ನುಗೆ ಎಬ್ಬಿ ಸ್ಮಿಹಕ ಇವಾಹಕುಳೆ ನುದಕ್ಕವ ಎಬ್ಬೆ ಸೆಚ್ಚೆ ಫರೀ ನುಕುಳುಬ ಉಣ್ಣವಾತ ದೆರೆ ದೆದು ಅಬಿ ಫಹು ಆಯಿಷ್ ತುಫಾನಿ ಎಫದ ಕಂತಕು ಬರೀ ಅಬಿ ಸಾಫುಗಿಂಬ ಬೇಕಂಜೆ ಹುಕಂ ಎಂಗೆ ಮಾ ಇಕ್ವ ಗಜ್ಬುಗೆ ಹುಕುಂ ತಕಾಯಿ ಗಜ್ಬು ಕುರಾ ಮೀಹುನ ದೀನುಗೆ ಫರಾತು ದೇಂಬಿ ಅದಬ್ಗೆ ವಾಹಕಿಯಾಯಿ ಆಖಿರತ್ಗ ಎಮಿ ಹುನಂ ಹುರಿ ಅದಾಬ್ಗೆ ವಾಹಕತ ಭಯಂಕುರಿ ಬಿ ಆಯತ್ತ ಬಾವ ಅದ ಬ್ಯಾಫಿಯ ಎ ಆಯತ್ತ ಹಾಕಿ ನೂರು ಸೂರತ್ತುಗೆ ಇನ್ನ ಲದೀನ ಜಾ ಊ ಬಿಲ್ ಇಫ್ಕಿ ಅಸ್ಬತು ಮಿಂಕುಂ ಮಿತನು ಫೆರಿಗೆ ಫಾತಂ ಎಹುರಿ ಆಯತ್ತಕ್ಕೆ ದೆಂಗಿ ತುರ ಸೂದ ಇಫಾನ್ಗೆ ಹಿಪ್ಪಳು ಸಾಫುವೆ ಎ ವಾಹಕಿಯಾಯಿ ಮೆದುಗ ಹಿಂಗೆ ಗೊತ್ತುಗೆ ಇನ್ಸಾಫು ಸರಿಯೇ ಕುರಬ್ಬ ಆಯಸ್ತು ಇಫಾನ ಮೆದುಗ ಇಹು ಹುರಿ ಗೊಯ್ಕೊಳ ಕಂತ ಬಾಟ್ಟು ಆಫಿಯ මිහිරී කොමේ කවමකි තිරේග නමස් බේරුම් ඔමාන්කුගෙන් එතෙර හිතුවා හස් දෙයයි ිතුන ජයගෙන් ුේ මනාෆිකුන්ගේ කිවෑ මොලි කවමන් අන්න ගෙල්ලම බලති පසාද හන්න ගොතේ ිතුන යකුන් කිතම කුඩ ලෝලෙන් මිහුණ ෆිරනස් ඒ භාගලි කම්ගා නොහදේ නොතිවේනේ. එ ජවානකී වහහි අවමුගේ ජමාන්කමුන් එමිහුන්ගේ මසකතුන් එ බොඩු කුරා බාබාගඩු බෙදෙමන් සාහ්වමන් දියකමකු එමිහුන් එමිහුන්ගේ ගොත පෙස් දුිය නොකරතේ එහෙම් බීරු එනුන් සමාන් සමානුගේ හාදකී කොබෑවාාවේ වල හවල වල ගුවත ඉල්ලා බිල්ලා. රජුවතුරු හන්දක් හන්දකු හඟුරාම්. බනු නදීරු අංහාගේ යහූදීන් එමිහුන්ගේ රටුම් බේරුකුරබා හෙද්දම ාකවෙස් එමිහුනකන් හිමේනකු නොතිබෙවුණේ. අධි කියත එමියුන් දිමාකුලයි එමිහුන වෙවුණුහා ගොතකුන් එකමුගේ බදල් හිපා අධි එවරින් එහේ විතන් අතිලා හෙදමටේ. ඇවරගේ බොඩුන්කුරරි ජමාතක මීම මක්කාය ගොස් ර ංහයාගේ බොඩුනයි වාහක දක්කා ඉතුර සෝද යිානයි හංගුරාම කුරමගේ මච්චන් හිවල්දී තිමවරින් එකම වාගදයන එකම අවදකො ලෙපුේ රයි සංහගේ මිහුන් එකන් ගබුල් කොප්පුේ දෙන් ගත්වානන් හා මීහුන් ගාතගේ යහෝදීම ගොස් එමිහුණන් හිවරදී කර සංහගේ මිහුණයි තිම මිහුණයි එක්වග හගුරාම කරන් ගස්තු කළ වාහක බොනේ මි ගත්වාන් වංහගේ මිහුන් සල්ලයිපුුවේ දෙංගුරයි සංහගේ මිහුන් හගුරාම තයාර වෙජ්ජේ මිුන්ගේ වෙරියකබී අබ සුෆියානේ දිදාෑගේ වෙරියකී ඔස්මාර්මුන් තල් හතබන අබී තල් හතල් අබදරී මීනයි. මක්කායින් මිහගුරාමය නොකින් හගුරාම වෙරින්ගේ අදදු හතර හාහේ මිගාපිදාගා වනී තිින්සත්ත අහායි හාස් ජමජව. ගත්වාන් වහා මීහුම සංගුරාමය තයාරුගේ නොකමජේ මිබෑමියුන්ගේ වෙරියක හුරි ඔය එනත් බුණ හෙස්නවේ මිනායකී දාදි මිදාදුව ඉතු රසූද යිෆානයි සුල්හවේ ඒනාගේ සූපා සූපිතක හුයිහෙප්පම මදිනාගේ කෑරී බිංගල දෙබි මිහාය. මිනායායි එක්වා හාස් අස්වාරුම්බේව අධි මුරත්තු වංහාගේ මීහුම්ෙ සගුරාමය තයාරුගේ නොකමෙන් ජවවේ මෙ බෑමියුන්ගේ වෙලියකන් හුරි හාරිස්මුණු අවය කියේ මිහිකෙවේ මිනායා එක්වා හතරු සතයක මිහුම්බේව අස්ජාවංහා මිහුම තයාර වෙජ්ජවේ එ මිහුන්ගේ වෙලියකන් හුරි අබූ මස් අවුදුමුණු රුහය දතේ සුදෑමතු වංහා මිහුම තයාර වෙජ්ජවේ මෙ බෑමිහුන්ගේ අදදු හැත් සතයකේවේ මෙ බෑමියුන්ගේ වෙලියකී සුෆයාන් බුණු අබ්දු ශම්සේ අසද වංහා මිහුම තයාර වෙජ්ජවේ මෙ බෑමියුන්ගේ වෙලියකී ලෑහත්මුණු හොයලදේ ෑ මිහුරිහා භාග භාගයකුම් හුගරාමය තයාරුවගේ නොකින් එමෙන්ගේ ජුම්ල දිහහාස් කම්ගා විය මේ එමෙන්ගේ මිහගුරාමයගේ එම බොඩු වෙරියකී අබ සුෆියන් කම්ගා ලෑපුව මිහුරිහා එමෙන් ඉතුර රසූද යිෆානයි හඟුරාමය තයාරුවගේ මදිීනායන් අන්න හබරු ඉතුරක ෙක්වාන දිබඩා ගතුමන් අස්සාභේකරුම් එක්කුරබවා මි බෑ මිහුණයි හඟුරාමය නොකුව ඩෑගන්නවාන ීතෝ නොවත මදිීනාගා හුන්නවාගේ හඟුරාම කුරබා ීතෝ මශවරා කුරබා ඉන ේකරන පෙනවඩාගති මදීනාගා හුන්නවාගෙන් හඟුරාම කරම දෙම් මිගයි ගස්තු කර බැතිිය. සල්මානුල් ෆාරිසිී ගිපාන දන්න ඇතිියේ අල්ගුණුමෙන් ෆාරිස් කරෑග ලේ ඒරු මිහින් ගෙනබයකු එබ්බගෙන් රස්කායි හඟුරාමයකන් අන්නනී වීයා එරටුගේ මිහුන් එමිහුන් දිිපාකුලොම රබ්බේරුගා බොඩු කන්සෙක් කොනේ එකොන්න පස්ත කන්සුගේ බේරු පරාතන් නගාපා භාපනියවේ එය කියනී හන්දගේ එවතුන් දුස්මිනුන්නක් වර දතිකන් ජිබේ හුට්ටේ දෙම් මිගතකී මොල්ගොතිකම් ගා පෙන් වඩාගේ මිකන්ත කුලොමන් අමර කර බැතිිය. මෙකී අරබීන්ගේ මිහුන් මීගේ ඉහකු දන්නකවෙන් නොනේ දෙම්මි හන්දකු මදිීනාගේ ඉර්මතී පරාතුන් ෆරෑගෙන් හොළඟු පරාත කොනෙපුුවේ මි කොනුනී මදිීනායන් අරෑගතුම තනව ස්වාන් එ පරාතුගේ අනෙ පරාතකී මදිීනායකන් අරෑගතුන් පසේවානය පරාති නොනේ මි හන්දකු කොනුම්ගා ඉස්ලාමුගේ මිහුම් වර බොඩු බුරයයි උඳගූතන් උපදුවේ මෙනී එබේකලුන් තිබ්බවීයකි මිවද බොඩු මස්සකතින් උපුල්ජවේ පද තනවස් කමකායි තියාගේ කමි ගෑ විස් නොනේ අධින් බේකලනකී භාවතුක මසකෙත්තකන් ආදගෙන් බය විස්නුම නොමේ නිබේකලන්න එක්වා ඉතු රසූල ඉපානු හම ආදාෑගේ ඉස්ලාමක පදෑ මසකෙපපුල් කරබතය දෙම්මි හන්දකව කන්තකු නිමිගින් ඉස්ලාම්ගේ ලස්කර මදිීනාගේ ඉර්මතී පරාතන් නොකමෙන්ජේ මිලස්කරුගේ පුරගස් දෙවිගෙන් වනී සල්ලු ෆර්බදයටේ මිලස්කරුගේ අද තිංහාහය මහාජිරිය බේකලුන්ගේ දිදාෑගේ වැරියකි සෑදුමුණු හාරිසතු ලිපානය අන්සෝරිය බේකලුන්ගේ දිදාෑගේ වැරියකි සෞදුමුණු ඔබාදාය. ැ ස්කර යිස් දීන ්‍රබේරුම් සෑජිතන් හොරි එබ්වාතන ෑබජයේ රතුවාන් ංහගේ ලස්කර ඇස් හුදු කාරිය ෑබජයේ මිකාපරුන්ගේ ලස්කරු හඳකු දෙකවා අජාබජයේ අධි මෙවාමියුන්ගේ හිත වර බිරුවරිකම් දිජමේ මෙහිනී මියකී හගුරාමයි කන්ත උත්තරයකු මිබෑමියුන් දෙකවුලේ ජාතු එකම නොනේ දෙම බෑමියුන් එබ්බැක් අනබැක දුනි උකා හගුරාම කෘතේ මිග මතිීග දස් දිගවාන් ෙරුම් එදවා කාපරුන්ගේ කවම නොකින් ජමාතයගේ මීහුන් මි හඳකු පානලා අවම ගද අලාපුේ මී තෙරේග ඔයිකිරමත්මුණු අබී ජහදායි අම්රූමුණු අබ්දු හුද්දේ කිය පෞජවානකායි බේ මෙවරෙන් මි හඳකු කාරියක් ගෑපි ගතුමුන් මෙවරෙන් අරාතිබි අස්තවෙස් මි හඳකු දෙකවා වර සිහි නොකමන් තෙරි වෙගතේ මිගොතන් ලනිකුන් ස්ලාම්ග තෙරෙන් ජමාතගේ බේකලු නොකුන්නවා මියවරනයි හමද දෙවා බයි මිහුන් ගතුලුවමුන් දෙන්තිවි මීහුන් අසම්රාලාපා ෆිලාන්දුව හිගෙජ්ජව අමරබුණු අබ්දු උද්දායි හමජදිවි අලිගමාන දෙපරාතුම බලාන්ති මීහුන් හයරාම් බාපද හඟුරාමේර ගෙත්ත මී දෙකදම හෙද්දව එකමක ආහිරුග අබ්දු බුද්දු අලිගමානුගේ කලිකොළොන් ගතුල වෙජේ මීනායකී අරබීන් ඉතිරේ මශූර් ෆහුදවානිකේ හමජාගා නවෆල්බුණු අබ්දුල්ලාහි කියුණු මීහක් අස්මතීන් කන්දක වෙට්ටි කන්දරා බින්දායෙන් ගොස් මර වෙජේ එකුන් අවහම් මරුවී සෞදුමන් මාල් යෙසී දුඤ්ඤකුන් ඒනාගේ ඇද්දණීගේ නාරු කණෑගෙන් දිය කවුනේ මිදෝ මිකාල් බාවතක හඟුරාම කුරුමායි දුණි උකුන් ඉරෝසිජ්ජ මද්දාන් දෙමිස් දෙමි හුටේ ඉස්ලාමුන මිදෝගේ නමාද ස්වායිතුයේ එබේ එකද මිදෝගේ නමාද එරේ ග්‍රේගනුක ගදෝ කුරෙබියේ එරේ ග්‍රේගනුක කන්දකු කාරිය ෆාර්වෙරින් දබ්බාපාවේ කන්දකුන් තංකොලේ දෙරකොන් එතනිගා එරේගේ ෆිනි නොහනු ගදකමා ඒකු ඉතු රසූල් ඉෆාන් ෆාරියන් හුනෙවියේ ඉතුරු කෙලි ඉෆාන් ග සාබේ කලුන නසරු දිබේනේ කමගේ උෆාවිර කමගේ ඛබර්ත දෙබ්බා වවුදු කුරබතේ මුනාෆිකුන් දන්නේ මිපද දති හාල් වැයි ජෙහි ගතුමන් එවරෙන්ගේ හිතුගා හරි බේ ඊමාන් කම් ෆාල් වෙ ජාජාතු බාකත දක්කම් බරයි ہوئے ආ කිසයයි කයසර්ග ඛජානත මිහිර ෆතහ වනීතායේ මෑරස් කලාග් රුස්වා දී මිහිර ගද වනීතායේ මා වඅදන අල්ලාහ් ව රසූලුහ් ඉල්ලා හුරුර මිහෙම් බෙස් මනතේ මිබෝග මානයි මෑරස් කලාග් යයි ඉකලාග් රසූල අහරමන හෙල්ලොන් තිරිකමගේ වල්තකේ නෝනි නුකුරබතේ මිකහල හා වාහක දක්කා උලෙපා අහර්මෙන්න මිතංගා තිබ්මපුරේ අහර්මෙන්ගේ අබ්දරීන් තිබි ගෙදර රකාතිරුමයි ඉතංගා ෆාරිය තිබ්මුගේ අවලාකම් මා බොඩේ කියා එබ්බෙක් මදීනා හිඟෙ ජව්වේ කොම්මේ කස්මි හසාරුගේ සවබුන් ඉස්ලාමුගේ මැච්චන් හාල් වල දතිවිජේ අදි වකින් දතිකන් එකොම් බොඩුයි කමී මදීනාගේ කෑරීගා මිහාර තිබි බනී කුරයදොත් වංහාගේ යහූදීන් මිතම්බලුගා එවරෙන්ගේ අහුදු වාලා දෙකොළුවෙරේ ගතුමුගේ කොළමති ජහන් ෆරෑගෙන් පුවේ මිකම්ගේ සවකී බනී නදීරු වංහා යහූදීන්ගේ වෙලීකන් ඕනු හොයයි යුබුනු අක්තබු بنی ریدت ونگای کے صاحب کاوبن اسد وگات کو سباغ دکا وسواس دی اینا حلیاگین اود واگ مچک ایور دینی می خبرتن ایتو رسول اللہ ایفان ای وڈا گتم مسلمات بن اسلم دیس تمیون گ مچ ویر کربا زید بن حاس تین ستے ک میون گ مچ ویر کربا فا مدینہ رکا تی روما فن وے فی بنو ریدت ونگای کے میون کی وے می ای وڈا کی خبر گے دوگتے بلیما زبیر گے فان فن وے فی می کہ ایفان وڈا گین خبر بلی ویر ابا میون تی وی මා බොඩන් එකම් ෆාල්කු ගෙන එකද ඉගෆානුගේ මෝන්ෆුල් මතිීගා ඉතු රසුද ඉගානන් හුතුරු බස්ත කියා හිදුවේ දෙෙන්ෆේස් වයර්ගෆාන් වඩාගේ මිකබරත දෙබමුන් ඉස්ලාමුගේ මසීව බොඩුවේ හිතුවා ඊමාංකන් හර්ජාපාවා මිහුණයි වයිීපකන් හොරි මීහුම් වකිව එගේ ඉන්ටිහානක විය මදීනාගේ කදුරුගේ තිම්බෑකුල එබෑ දිනු මච්ච ප්‍රයන තුබුණු හැස්නල් ෆිසාරයා ඉසුල්හයේ කරාර වේතෝ ඔළුම්ගේ වාහක එවිස් දෙකවුණේ මී මිසුල්හයේ බනිකුන් ඒනා ගුරේසුන්හගේ මීහුණයි වකිවකෙන් දියුමුන් වෙස් ලක්කල් විය බානය කවසේ මිකවා මිදුගා අන්සෝරිය බේකලම් විදාල වයේ අහරමේ මැරස් කිදාය කිවේ ශරීව කුර හාජුග තිබ ඉරුවෙස් මදීනාගේ කදුරුම් එම්ම ඔටපෙ සිකාජ ඉලේ අජනබියක නොදෙමය එහෙමීරු මිහල් තියකන්ත කුරාවරී කොම්ප දෙකුන් හැයිය මැරස් කදාගේ ඉකදාගේ දීනසා ඉකදාගේ නබියාය නසුරු දෙවම කොළදුමන්ත කදාගේ මිසාබ මිකන් ගුස්වා වනිකෝ දෙන් කන්තන් හිජ මගී කුරේසුන්හගේ මීහුන් ඉස්ලාමම් බිරුගෙන්නේව මදීනාය ෆොනුයිකම්ගා වාහක ඉස්විදිය අශ්ජාවන්හය නොයඹුල් මසූද් එහැ රුසුර මේ මදීනාගේ උලෙන් හදාගින් ඒනායන් ඉස්ලාම් දීනම මෑකම් ෆෙනි ඒනාගේ හිතන් ඊමාන්කන් ජීවිකෙන් හුරෙපා මීනා මිරේ ඉතුර රසූද ඉෆාන් ගරිහන් ආස් දන්නව ඇෆියේ ඒ මැරස් කියන් රසූල ඇය අල්ගුණ මිහුරි ඉස්ලාම් ගින අල්ගුණ ෆෙන්නනි හග් ගොතුගා හුනේවි කජ ඉෆානුන් කමරේ කාෆිරුනි බාසිල් ගොතුගා තිබ්මයි එකු අනියා විදිවකින් උලේ බයිකන් අල්ගුණ රඟලන් ඉගි බයම් වෙජ්ජේ එබ ඇමියුන් අල්ගුණ ඉස්ලාම් වීකම නුදන්නානේ මෙහෙම වීර මෙහෙම ග්‍රාමයක ඉතිරේක අල්ගොන්න වේවුණු ගතකුන් ඉස්ලාම් දීන නසුරු දිනමන් අමරපුර දෙබාරේ ඉතුරු කේ ඉක්වන අදීස් කුරේ වීේ කජේගිය මැකිලන් ඉතිතමක දක්වා ෆීයා කජේගිය දෙවුණු නසුරු දේ නුකුන්නාසේ හම කරවරුන් හඟුරාමයි මකරු හෙදුන් හොරි කම කියේ හඟුරාමයිගේ මකර දෙන්ෆේ මි නුඅයිබුල් මස්ඌද් බනි කුරේදත් වංහාගේ මීහුන් යගාත හඟජේ දීමුම් මෙබා මීහුන්ගේ බොරුන් මීනාගේ කාරිය ගොස් මදීනාගා මීහුන් දක්කා උලේ වාහකේ කායි කන්තන් හුරි නෙක්ගොතුගේ කවර්ත බලා ඔළුම් ෆිලුන්ගේ බේනුන්ගා එබෙ ජව මීනායකී මෙබෑ මිහුනාය ස්වර රට්ටීකමයි ගදර හුන්න මිහිකෙ දෙම් මීනා බුනෙෆියේ අහුරෙන් තෙබෑ මිහුගේ කෑරිය මියයි තෙබෑ මිහුන් වෙස් අහුරෙන්ගේ හුරි හිංහිව කමයි නසේ තිරිකන් දන්නා නැතිීවෙ අදි තෙබෑ මිහුන වෙස් බෑකු මිහුගේ කිවෑන් කෙස්සෙ ලිබ්මන් නේදේකමුන් ඛබර් බුන දිනමයි එක්ගා අහුරෙන්න ෆෙන්න නසේ තෙබෙස් අදා කුරාන් කමටෙවෙ කන් හිංගුන් ඔල්ලානී තෙබෑ මිහුන ෆෙන්න ගොතිගේ මැච්චතාය දෙමි බෑමීම මීනාගේ වාහකයන් එදුම් බොඩුවේ ගතුමුන් ඒනා එදක්කා වාහකේ ෆාල් නුකුලෝමන් හුවා කුරුවා හදාපා නෙෆියේ ඒ වාහකය කී මියවෙ මියුළුවා කදේ ගිෆානුගේ කිමැයින් ගයනුකාව වංහාගේ මීහුන සායි නදීර වංහා මීහුන හිගි ගොත්ත තිය බෑමීහු මෙස් රඟල දුරුවනුන් හෙයවෙ ede be mihuna bes elibuni konfada der kamakai nikamit kamit toev gedurai wazan duko dan jehi zamanu sure hodi bahuri mudakol gelli diye kom mekas adi kali gfanu ge nasib fulu ge tari huri matwe daje ge ikali gfanai hangurame ang asge miule kore songha ge mihunai ratufan ongha ge mihunai mi debe mihuna kai ti be mihuna kai ifade nune e debe mihun ehen ti bilafa tambale dibijia ikali gfanai hamade difa evren derave jenama Dua rakawa ke mazurak evering rasa batran gadaan itu, eding anikawa istambling anan ding aman kali bunyi. Tiap hari mihun bi mikali gfan ke, gada baru fora tangga mikali gfan ke rasuka dunia ulen tipeh. Tiap hari mihun ekani tipeh mikali gfan ke buri gada ganwe nai kute nete, gayanukawa bangha mihunai nadir bangha mihun bes gada nui ego nete tita. Mihun bir kurai sungha mihunai, gatuan bangha mihunai tiap hari mihun dua kupa, bajui nama es nudane pada haru gote. Emihun kibai nohoda tiba emihun mihangura mae gitire badigatimi mahitun barabis moya nurakka kamakir miba emihun munafue tibai rangalu terike kaje giaki kantau ekolo mikola rangala bisne buddhi eriya kimoe ti hembiru tiafada haruga ki kibai ye mina blifie egote kommehen nakun avren fikure nukurame avren nan ege egote ki efada gotkai nuda eba emihunai ekuege mihangura mae gitire badigatmaki barabis dekolnu je moya kamai kame egote kamga Igotaka finnani emihunge ashrafunge tirein haddiya waraka mihun rahunege goematin tiya ba mihunge tirega timma fonome e fonwan emihun gabuyu nuinama eden ahore mibuni karawar witaayo miba mihun munafuwe tiyei hama rangal tirike tiyei gelli nudane sida buddhi demmi nuaya miba mihunge gatuwa misallako baba fa mitanun nukumen gura songha mihun gatan gajje hama diyumun abu sufyanai denti bolun mina gatan ebe jawwe miba mihun mina kiwa khabar takan edyatima bunefie Aurin mitanang ayat sura, adius tiba amihun teka masuk ke khabar tang hoda aurin ini, aurin ni tiba amihun ang hinghio, tiba amihun ke mihye kami tiba amihun ke bangkana kami none, em bima mifad waktu gat tiba amihun ke kariang awmiyes, aurin ke masuk kata gelung annane mis kami ke ekamaku, ekum bodan rukkawang hidima khabar den nasus wan netuniye, tiba amihun bara wisnaya kule meje, mihar wamung anna gutaki kurayatut bangha Yahudi Muhammad Gifanai dekolwe. Tiap hari mihun ay ekwiri, wewun kah macam emihun hitam aku puai. Emihun apa nani tiap hari mihun fada. Ma Durga tiap hari aku rahmat ciri kah mabure. Emihun ke kariga, emihun ke macam ihu suruh. Berikan hingga tiap hari Madina ke emihun ke rahmat ciri kah ma benum kah macam. Mihun begem mihar. Emihun Muhammad ke fanaai wahag dakka gotka seljae bijjowe. Ia taki kurai itu tuangha ke emihun komes hikmat kun tiap hari mihun ke tering. Haji emihun kaje fanaai kami agengos dinu me. Erun nadirongha emihun ber kurevi. Bimbes emihun ada debani yaudah. Adi emihun mikamakai nolain heye. Adi nolas lahennu olefan te. Komers emali neti genti berhe. Ahone mideki wahak wangkana kurahe. Mitaanga gineru aring huri gine besas nuane emihin kiapa nukumeje. Dendi ayi katufan wangha ke bolung getirere. Mibayam getiregas mina ke marita tiba. Kurais wangha emihun gatua dikki wahak takai. Adi ege itrobes wahak ta dakka hadafi. Mihin kangkapa maniko mirega Abu Sufyan. Gurayadut wangha ki mihun gata mihun falu afa anga fiye. Ahurming ayi tiyabha mihun sanguram kuddeem bunike nev. Ehembir madama ki hanguramiya tiyabha mihun nukun nahte. Miba mihun bunefuwe asta astaye madama ki honihir duhe. Ahurminan huriha nubakame jeheni edhuav ka hurme tirikama nubada ulevi genev. Ehen nunas ahurming hanguramiya nukun nani tiyabha mihun ahurmin duko ahurminay ika jayfanay faakuffa filayake nudane kamge rahunik kamga tiyabha mihun ge ashrafun kure haddiya zwaan dini mayil. Mi khabar ho ma dibumung urais wangha ke mihuna nuayam ibi khabar ta tedwe mi ba mihun urayadut wangha ke mihun deke ruliyara ebbeko an ebbeko deke birwe tuyejewe mi reyga itu rasulullah ikhfan mi fadayin duafle kure biyewe Allahumma munzilal kitabi sari'al hisabi hizimil ahzab Allahumma huzimhum wansurna alayhim fahe ma raskalang itu rukal ikhfan ke duafle ijab kure ba mi reyge nuhano andirikam ke tireyga ma baru fini vaye fanu vayefiyewe Miba mihuna difati bi birwe kam ge borukam mi andiri ge tirega yahudi nai islam nai ebba bigen as hamade difane hen hiwe mi damwaruga mita notibe datur kuloma kastu gafu e patiswair ebba mihuna fenna hisab ga ti miwes mrukka tiri kam kam ga feni je demfa miba mihun datura olgen adu itu rasulullah ifan asayin hadis kure vieti ebba mihun kure ebba mihun ge khabar balafa annan dani ka ko ye men timfar hadis kure bawe sama ekaku ekache no denna we Mitangga tibbi bekalung ke sirega, Huzaifatul Yaman gifan innoniko දෙකවලාගෙන් හදිස් කුරෙවියේ කජේගස් අවර මිකේ අතකේති අරවහන් ඉඳගෙම එකච්චේ නොබුනේ ඉන්නනී හෙයෙ මෙහෙන් හදිස් කුරෙවීම කිලිකමන් දෙන්නේ ඒ මැක්කදන් රසූලයි හදහවා ෆිනිගදේ හදිස් කුරෙවියේ තියමුනි රසූලයාගේ බේනු ෆුද්දම කජේ ගොස්වා අන්නා මාරස් කදාගේ කජේගේ ෆිනිහෝනුගේ උඳගුණු සලාමි කුර්බානේ හුදේ වතු ගෙෆානු බිදාලුවේ එරිය පහකු තිවන් කජේගේ ෆානක ෆින්්‍යකුන් හූනකුන් උඳගුදෙන් නිබේ اللهم صل على محمد عبدك ورسولك النبي الأمي وعلى آل محمد وأزواجه وذريته كما صليت على إبراهيم وعلى آل إبراهيم إنك حميد مجيد
1: حسين صلاح الدين رحمه الله ليوبافوا كيرت رسول على سيرة بدار ودباهوني هاجراج محمد توفيق رحمه الله
2: مي نودي هميجهاتس
3: දීනුගේ අඩෝ

0: කොරුවන් කියවා විදාල්වි අල් හාෆිස් මිෂෙල් ෂාමින්.
1: අඩුවස්සම මුන්තියගෙන්දවනි තිය බේෆලුන්ගේ දීනී මුර්ෂීද්
2: දීනුගේ අඩු දීනුගේ